0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

89.1 89.3 Supreme Radio.

සුබම සුබෝදාසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනං ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. අදත් ඔයාට ඉගෙන ගන්න, අහන්න, ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. මේ විදියට පටන් ගන්නේ පුංචි පොඩිත්තු ආසම සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අපිට අතීතය වෙනස් කරන්න බෑ, හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හරිම දක්ෂයි. අන්න එහෙම දක්ෂතා පිරිච්ච දක්ෂතා ගොඩාක් තියෙන පොඩිත්තන්ට තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහනේ විසේකාර පොඩ්ඩ විශේෂාංගය අපි වෙන් කරලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් විසේකාර පොඩ්ඩ විශේෂාංගයට ඔයාගේ දක්ෂතා එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මම සයුල්. මම ඉගෙන ගන්නේ මුල් ළමාවිය මධ්‍යස්ථානේ. මං අද කතා කරන්නේ ඉර ගැන. ඉර පායලා මල් පිපිලා පාත පාත මල් පිපෙනවා. ඉර එද්දි කරුවලත් නැ වහින්නෙත් නැ. එතකොට සමනැල්ලුත් එනවා. සමනැල්ලු ඇවිල්ලා පැණි බොනවා. මීමැස්සත් ඇවිල්ලා පැණි බොනවා. මීමැස්සා පැණි බීලා ආය යනවා. ගිහින් ආය දවසක එනවා. එයා ඊට පස්සේ එයා ගෙයක් හදාගෙන ඉන්නවා. මයි කතාව අහගෙන හිටපු හැම දෙනාටම ස්තුතියි.
1: හරිම ලස්සනයි. ඒ වගේම පොඩ්ඩු හැමෝම හරිම දක්ෂයි. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා සද්ද නැති තැනකට ගිහින් ඔයාගේ ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි කතාවක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, මන් දන්නවා අපිව අහගෙන ඉන්න සමහර පොඩිත්තන්ට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන්, ලස්සනට පාට කරන්නත් පුළුවන්. අන්න එහෙම පොඩිත්තන්ට පුළුවන් සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිණයට ඔයාගේ නිර්මාණය වන්න. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම එළි දක්වන්න. එහෙනම් මතක ඇතුව ඔයාගේ දක්ෂතා අපිට වන්න.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවනේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක උන් කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවිය විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල දහරිතාවය අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
4: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්ත දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙන ගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදියට පටන් ගන්නේ ඕගොල්ලෝ ආසාවෙන් අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
7: කොමඩු,
8: සුයිකා, වාටර්මෙලන්,
7: දෙලුම්,
8: සාකුරෝ, පොමෙග්‍රනේට්,
7: කෙසෙල්,
8: බනනා,
9: බනනා,
7: චෙරි,
8: සකුරන්බෝ,
9: චෙරි.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ දුප්‍රයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 Supreme Radio.

0: 89.1, 89.3 Supreme Radio.
1: එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනට වෙන් වෙලා තිබ්බ වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. අදට ගියාට හරියට මෙහෙට උදේ 6 වෙද්දි මං එනවා චූටි පොඩිත් අංග බලන්න. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. අම්මල කියන දේවල් අහන්නත් ඕනේ, පාඩම් වැඩ කරන්නත් ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: අයිබෝන් සුබදැස්සනක වෙලබුදේ 7යි විනාඩිය 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථාව.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: You're listening to the Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතිකෝතරේ මණ්ඩලයේ
4: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

අයිබෝවන් සුබදෑස්සනක් ජයග්‍රහහි සුබ දවසක් ඔබට අද පිනිිමාස විසි දෙවනිද මේ මාසෙත් ඉවරවෙන්න තව ටික දවසයි තියෙන්නේ. කලින් සිින්දුව තිහ වනේ දතින් අපි පාසල් කාලය තුළ හිටපු යාලු හෙලිය අද බරෝධන කිලඟ ඇති සමහරදවල් අතීතයට පමණක් සීමවෙල සමහරය පොත්තුල විතරක් තිවුණ චරිත බෝඩපත්වෙලා දේන ඉතින් පුළුවන් හැම වෙලාකම පැරණ මිතුත මලුත් කරගන්න වැට පුළුවන් ලොකුදේව කරන්න ඕන්න අපි ජීවිතනේ වගේ නම්බ එක තියරන යාලුවගේ අනිවාරෙන් කෝල් එකක් දේ හල බලන් හොඳ ඉන්නවාද කියලා. සමහර වෙලාවට කාරය බහල ඇය කිය අපේ ජීවිතය තුළ අපිට ලොකු මානව බැඳීම් අපේ ඉතා අත්තිශය තද මානව බැඳීම් අපිට එවන අරත්තු කරන්න වෙලාක් නැති තරමට අපි කාරය බහල වෙලා තියරනෙ උදේ වැඩට යන වෙලා හොඳම වෙලා ඔලුවේ ප්‍රශ්න තියාගනති ඔෆිස්සගේ ප්‍රශ්න තියග ොලු වැට යන ඕන නැති යාලුවට කතාවහ කල මෙසේජිකක් දන් ලොක දෙවලන නැතින්නේ. ඉතින් අදත් ද වෙල්කම් ෂෝ අපි උදේ දහය වෙනකම් මේ පැත්තිෙන් ඉන්නවා

එකතු වෙන්න පුළුවන් කියලා ඔබට මතක් කරන්න ඕනේ ඉතින් නේද? ගොඩක් දේවල් තොරතුරු දැනගන්න ඉතින් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනකල ඔබට ආරාධනා කරනවා. රටේ තොටේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. තෙල් ප්‍රශ්න ළඟදී මඩු වෙන පාටක් නැහැ කියලා තමයි කියලා තියෙන අගෝස්තු මාසයේදී පමා තෙල් වාසිය ලබා දෙන්න පුළුවන් කියලා කියලා තියෙන. එතකන් ඉතින් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා. සමහර දේවල් ඉතින් නේද බලාගෙන ඉතින් අපිට ඉන්න වෙනවා. හිතුවට මීට වඩා ඉතින් වෙන දේත් එක තමයි ඉස්සරහට යන්න වෙන්නේ නේද? ඉතින් අද මේ ගමන යන අපිත් එක්ක වෙනදා වගේම ඉතින් ඉන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලය ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද හැමදාම අපිට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වගේම ඉතින් ශක්තිමත් බැඳීමකට මෙල්වා RB 500 අපිත් එක්ක ඉන්නවා. ශක්තිමත් බැඳීමක් නම් ඉතින් අනිවාර්යෙන් මෙල්වා තමයි. ඒ වගේම මුණ කැස සම්ප්‍රතික්ෂාව මේ දවස්වල තියෙන මේ ලෙඩ රෝග සියල්ලකටම මෙල්ඩෝ ලිග්මන් සහනය අරගෙන ඉන්නවා. මෙල්ඩෝ අපිත් එක්ක ඉන්නවා මේ ගමන අදත් ඉතින් යන්න. එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගන්න ගමන් දිගටම ඉතින් සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගනින්න උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ. ජය වේවා, සුබ දවසක්. මං චාමර.

0: 89.1 89.3 Supreme Radio. එක දිගට රසම වන අපේ තානේ මෝර්නින් ෂෝ එක The Welcome Show. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්.
3: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනව. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහනේ.
8: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
10: ටෙම්පෝ ටවුන්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: අපිට අතීතය වෙනස් කරන්න බෑ, හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්,
3: දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

වෙලවදේ 7යි විනාඩි 21යි. දැන් අපි බලමු අද කාලගුණය ගැන මොකද්ද කියලා තියෙන්නේ කියලා. කොළඹට නම් අද උදේම තද වැසි ටිකක් වැයව නේද? ටිකක් උණු නෙවෙයි. ඉතින් දැන් කොළඹට නම් වහිනවා තමයි හොඳටම. බස්නාහිර සවරගමු වගේම වයඹ පළාත් වලත් ගාල්ල මාතර සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින්නට වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසු වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මධ්‍ය කඳුකරේ බටහිර බ්‍රෑවුම් ප්‍රදේශවලට තරමක තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. කොමුණත් ඊයේ දවසේ වාර්තා කළ තිබුණ පොළොන්නරුවට වගේ සෙල්සියස් අංශක 37 වගේ උෂ්ණත්වයක් තිබුණා කියලා. ඉතින් මේ කාලේ කොහොමත් ඒ වගේ ප්‍රදේශවලට කොහොමත් පායන කාලේ, නියං කාලේ තින් නේද මේ කාලේ කියලා කියන්නේ. අගෝස්තු සැප්තැම්බර් දක්වා ටිකක් ලොකු දීර්ඝ නියඟයක් ඉතින් ඔය කාලය තුළ ඒ ප්‍රදේශවල තියෙනවා. නියං කියලා නේ පායන පෑවිල්ලක් දෙන්නේ තින් නේද. ඒක නිසා ඉතින් මේ අනිසිබියක් ඇති කරගන්න ඕනේ නෑ. කොහොමරි කොළඹට නම් බයක් වෙන්න ඕනේ නෑ. වැස්සෙන් තමයි බය වෙන්න ඕනේ. හරි, ඉතින් ජීවිතේ දිනන ඔයාලට මතක් කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගැන. දවසේ වියදමට අපිට විවිධ ප්‍රශ්නත් එක්ක ඕනි කරනවා මුදල්. ඒක නිසා තන තන රස්තිය දෙවි එක එකනාගෙන් පොලියට සල්ලි ඉල්ල ගන්න ඕනේ නෑ. යහළු මිත්‍රකම් සල්ලි නිසා නැති කර ගන්න ඕනේ නෑ. අනිවාර්යෙන්ම අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. මොකද දිනුම් අවස්ථා ගොඩක් තියෙනවාට දවසේ වියදමට හරියනම ලොතරැයි තමයි අද සම්පත ලොතරැයි කියන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් ඔබට ඔබේම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදලක් දිනා ගන්නත් පුළුවන්. තවත් සෙසු තෑගි ඔබට මේ හරහා ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මතක තියාගන්න අද වියදමට අද සම්පත ලොතරැය තමයි හොඳම තෝරා ගැනීම වෙන්න ඕනි වාගේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ කවදත් ඉතින් අපේ ජීවිතවල සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරගෙන එනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට මතක් කරන්න තියෙන කාරණාව තමයි දැන් මෙල්වා ඉලෙක්ට්‍රෝඩ ගැන. විශේෂයෙන්ම දැන් අපේ වෙල්ඩින් කර්මාන්තයේ නියැලලා ඉන්න ආදරණීය මහත්වරුන්ට නේද ඒ නිර්මාණශීලීත්වයක් තියෙන කෙනෙක් නෙතින් නේද වෙල්ඩින් සේවාවට යන්නේ දෙන්නේ. ඒක ඊටමත් අමාරු රැකියාව. මොකද ජීවිත අවදානම් වැඩි, ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා තියෙනවනේ ඉතින් නේද. ගින්දරත් එක්ක යකඩත් එක්ක ඉතින් වැඩේ කරන්න තියෙන. ඉතින් ඔයා වෙල්ඩින් කර්මාන්තයක නියැලෙන කෙනෙක් නම් ඔයා තාමත් ගන්නේ ප්‍රමිතියක් නොමැති ඉලෙක්ට්‍රෝඩ නම් ඔයාලට කියනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න කියලා. මොකද එහෙම කියන්නේ හේතුව තමයි දශක දෙකකට වඩා වැඩි කීර්තිමත් විශ්වාසයක් එක්ක තමයි සන්නාමයක් විදිහට මෙල්වා වෙළඳපොළට එන්නේ. අලුත්ම නිෂ්පාදනයක් විදිහට මේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වගේ නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවම ලෝබර, අවම දුම් විමෝචනය, ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය ඉතා ඉහළ නිසා වාට ඉතා අඩු ප්‍රමාණයකින් වැඩි සේවාවක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අතුරු ආබාධ සහ කොයි වෙලේ බලපෑමක් ඇතිවෙද කියන දේ බය වෙන දෙයක් නැහැ. SLS සහතිකයේ තහවුරු කළ ලංකාවේ එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඒ නිසා අනිසිබියක් ඇති කරගන්න ඕනේ නැහැ ඔයා. අනිවාර්යෙන් වෙල්ඩින් සේවාවේ නියැලෙන කෙනෙක් නම් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලට මාරු වෙන්න. මේ මතක් කිරීමත් එක්ක ඉතින් අපි තවත් සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. තවත් මතක් කරන්න කාරණා ඉතින් තියෙනවා. මොකද මෙල්ඩෝල් ගැනත් මතක් කරන්න ඕනේ ඉතින් නේද? මෙල්ඩෝල් කියලා කියන්නේ ඉතින් ඔයාගේ ඔය මේ දවස්වල තියෙන කැස්ස සර ප්‍රතික්ෂාව වෙන්න පුළුවන් නේද? ඔයාගේ දේවල්ට ඉක්මන් සහනය අරගෙන එනවා මෙල්ඩෝල්. විශ්වාසනීයව පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. මොකද මෙල්ඩෝල් කියලා කියන්නේ ඉක්මන් සහනයක් අපිට අරගෙන එන කෙනෙක්. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්කමක් ඔයාලට තියෙනවා. දැන් උන කැස්ස සර ප්‍රතික්ෂාව වගේ ඇඟපත වේදනා වගේ දේවල් මේ දවස්වල අපිට නිරන්තරයෙන්ම තියෙන දේවල් නේ. ඒ නිසා බය නැතුව මෙල්ඩෝල් එකකට මාරු වෙන ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. ඔබට ඉක්මන් සහනය සලසනවා මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයක් විදිහට. එහෙනම් විශේෂ දවසක් නේද දවස නේද ඔයාට ජීවිතේ. ඒ දවසේ මේ සින්දු අහන්න. උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ.

0: Sitam Red. Asunawiyai Eka, Asunawiyai Tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wage Handa, Wage Rata.
1: වෙලෝ දෙ හතයි විනාඩි 30යි.
2: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගයේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
3: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා මුදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල් අපේ ජීවිතේට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්නවා ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද රුපියල් 40කට ලිනුවන් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
2: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා බෙදී දන්න කියන GI box bar. සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0787 600 1822.
5: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
4: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: සුප්‍රීම් රේඩියෝ.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: වෙලවදේ 7:37 දැන් අදත් අපි බලමු ප්‍රධාන පුවත් සිරස්තල කිහිපයක් ජාතික පුවත්පත්වල රටේ තොටේ සිද්ධවෙලා තියෙන මොනවද වෙන්න තියෙන්නේ මොනවද වෙලා නැත්ති මොනවද කියලා සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ඉතින් නේද. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලයේ අද උපුටා ගන්නවා හිටිගමන් අඩු කරන්න බෑ තෙල් මිලේ වාසිය අගෝස්තුවෙන් පසු කියලා ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. QR කේතයේ දිගටම ඇමති අනුර කරුණාතිලක කියයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඇමරිකාව සහ ඉරාන යුද ගැටුම් අවසන් කිරීම සඳහා මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ලෝක බොරතෙල් වෙළඳපොලේ මාස 3කින් වාර්තා වූ අඩුම තෙල් මිල සටහන් කළද දේශීය වෙළඳපොලේ ඉන්ධන මිලෙහි ක්ෂණික අඩුවීමක් සිදු නොවනු ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළ බව තමයි ලංකාදීපයේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් අගෝස්තුවලින් පසු ප්‍රශ්නාර්ථයක් ඒක තවත් ඉස්සරහට යයිද දන්නේ නැහැ. මොකද දැන් ගෙනල්ලා තියෙන තෙල් ඉතින් අඩු කරන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ තින්නේ. රාජ්‍යයක් ඉතින් නේද ලාභ ලබන්නත් ඕනේ ඉතින් පාඩු නොලබෙන්නත් ඕනේ. ඒ වගේම පුරවැසියා උපරිම සහන සලසීමත් ඉතින් ආණ්ඩුවේ රාජ්‍යයේ වගකීමක් ඉතින් නේද. රාජ්‍යයට තමයි මිනිස්සු බලා ගන්න තියෙන්නේ. ඉතින් 145ක් වැය කරලා සත්ව සංගරණ වාර්තාව අතරමඟ තවමත් අමාත්‍යංශයට ගිහින් නැහැ. රුපියල් 145ක පමණ මුදලක් වැය කරමින් පසුගියදා පැවැත්වූ වන සත්ව සංගරණයේ තොරතුරු මෙතෙක් තමන්ට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසී ඔහු මේ බව පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාව හමුවේදී කැඳ වූ අවස්ථාවේදී කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. අපි දැක්කේ සම්බන්ධයෙන් 145ක් වියදම් කරලා තියෙනවා සත්ව සංගරණය වෙනුවෙන් නේද. 145ට ඉතින් කොච්චර දේවල් කරන්න තිබ්බද මීට වැඩිය නේද. දැන් මේවා ඇස්තමේන්තුව ගත්තට පස්සේ ඉතින් ඊළඟට කරන වැඩපිළිවෙල ඕක හැදෙන්න තව අවුරුදු කීයක් යයිද දන්න ඇති. බොහෝ කරුණක් කතා වුණා කාර්ග සභාවේ දේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ හොඳයි. ඉතින් බත් මුට්ටි පුටින් උත්සන යනවා ඉතින් නේද වඳුරු රිලව්. පාකිස්තානයේ තෙල් මිලේ වාසිය පිළිබඳවත් වාර්තා කරලා තිනවා. පාකිස්තානයේ තෙල් මිලේ වාසිය ජනතාවට දෙයි ඩීසල් පෙට්‍රල් මිල අඩු කරයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. සාපෙලින් දකුණ කප් ගහද්දී උතුරුමැද පල්ලමේ කියලා වාර්තා කරලා තිනවා. 225,748ක් උසස් පෙළ සුදුසුකම් 7,419ක් වැඩ ඔක්කොම ෆේල්. එහෙම තමයි කියලා තියෙන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පම්පෝරේ ගහපුවා තිටියන් ඉතින් නේද උසස් අධ්‍යාපනයක් අපි දෙනවා ඔහොම කියන අය තිටියා. හෝමුස් යලි වහලා ඉරානයේ කතාව ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි කියලත් වාර්තා කරනවා. සිසුන්ට සූදානම් වෙන්න කල් ඇති උසස් පෙළ විභාගයේ කලදමන්නේම නැහැ අමාත්‍යංශය කියයි. කුඩු තියාගෙන පේරාදෙනිය සිසුවා සරසවියෙන් පන්නයි කියලත් වාර්තා කරලා තියෙනවා. තවත් ඉතින් වාර්තා කරලා තියෙනවා මේ ඝාතන සම්බන්ධයෙන් අපි උදේ පාන්දර කතා නොකරමු. දිනමින පුවත්පත් අවධානය යොමු කරමු. ජාතික පොසොන් සතිය 26 වනදා සිට අනුරපුරයට එන බැතිමතුන්ට සියලු පහසුකම් සූදානම් කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. රටින් ඩොලර් පිට කරන මහා පරිමාණ ජාවාරමක් මහා මොලකරු අත්අඩංගුවේ තවත් 7ක් අල්ලන්න සොයයි. වසර 3කදී ඩොලර් මිලියන 800ක් පිට කරලා කියලා තොන්න අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. අරගල සමයේ සෙවනගල අනවසර ගොඩනැගිල්ලට 188ක් වන්දි අරන් ශශීන්ද්‍ර ඇතුළු 3කට නඩු. පුදුම නඩු. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන තවන්ගේ දේවල් මේ අස්ථානගත වුණා ඔය සම්බන්ධයෙන් ඉදින් නඩුන්නේ අපි අහලා තියෙන. හැබැයි ඔන්න වෙලා තියෙන දේ මෙන්න තවත් වාර්තාවක් අද දවසේදී දිනමින වාර්තා කරනවා. මහජන බැංකුවට ඩොලර් මිලියන 1.42ක් ගෙවා නැහැ. දයා සමූහ ව්‍යාපාරයේ දේපල වෙන්දේසියට අභියාචනාධිකරණයේ අවසර දෙයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. දයා සමූහ ව්‍යාපාරයට අපේ රටේ දායද තමයි අපි දීලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. තවත් මේ වගේ තියෙනවා නම් අනිවාර්යයෙන් මේවට නීතිය ක්‍රියාත්මක කළ යුතුම වෙනවා. දිනකට ඩෙංගු රෝගීහු 700ක් වාර්තා වෙනවා. ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කියයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ලෝක ඔලිම්පික් ශූරයන් දෙදෙනාම රුමේෂ්ඨ පරදිති කියලා තියෙනවා. අපි ඉදිරියට කතා කරමු මේ සම්බන්ධයෙන්. අපිට තව වටිනා ක්‍රීඩකෙක් ලොවක් ඉදිරියේ ලංකාවේ නම රනින් බැබළු අපේ ක්‍රීඩකෙක්. අපි ඉදිරියට ඒ සම්බන්ධයෙන් කතා කරමු. ඔය දිහා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මෙරට රෝහල් පද්ධතිය සම්බන්ධයෙන් උත්තර දවසේදී කියලා තියෙනවා. මෙරට රෝහල් පද්ධතියට මිලියන 1950ක නවීන අධිතාක්ෂණික CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලැබෙනවලු කියලා තමයි කියලා තියෙන්නේ. අපි දැක්ක පහුගේ කාල සීමාවන් වල තිබුණු දේවාවත් නඩත්තු කරගන්නවත් මුදල් නැතුව අපි හිටියා. ඒ වගේ තත්ත්වයක් උදා වෙන එක තමයි තියෙන ප්‍රශ්නේ. රජකමට හොඳයි කී ගොවියා හිඟමනට වැටිලා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර තමයි එහෙම කියන්නේ. ඔයදිර තමයි අද දවසේදී ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්න දිනමින සහ ලංකාදීප පුවත්පත්. අපි ඉදිරියටත් මේ පිළිබඳව කතා කරමු. තවත් එහි තිබුණු වැදගත් කාරණා සම්බන්ධයෙන් රටේ වෙන දේවල් දි නේද? තෙල් මිල නම් ඉතින් අගෝස්තු වෙනකම් බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා තමයි කියන්නේ අමතිතුමා. එතනින් පස්සේ කියන්නේ සැප්තැම්බරේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයිද? ඒ අතරේ යලි හෝමුස් මොනවා වෙයිද නේද? ප්‍රශ්න ගොඩයි. බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා අපි.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
3: සුවබර අඟහරුවාදා.
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොල් එකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රස පිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
9: 89.1 89.3
8: Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ 7යි විනාඩි 51යි දැන් බලාව සුබෝදෑසනක් හිතවතුනි.
2: සුබෝදෑසනක් මිතුරිය. තද වැස්ස නේද?
1: තද වැස්ස කියලා කියන්නේ හොඳටම නාලා ඉන්නේ. මේ නෑ මේ ආනිසංස ගැන මට කතා කරන්න පුළුවන් තව පොඩි වෙලාවකින්. පොඩි වෙලාවකින් නෑ මේ ආනිසංස ගැන කතා කරන්නම්. දැන් කතා කරන්න කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම වාට හම්බෙන ආනිසංස පොණා කියලා. ඒවට කැස්ස නේද? මට හිතුණා වැස්ස දෙවෙන්න එපා කියන්න.
2: වැස්ස නෙමෙයි මොන වුණත් ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයට යන්න ඕනේ ඉතින් නේද? කසාගල ග්‍රීන් සුපේක වා පිළිගන්න ලෑස්තිලා ඉන්නේ.
1: ඔව්. කසාගල ග්‍රීන් සුපේකට වාගියොත් එහෙම වාට පුළුවන්කම තියෙනවා අලුත්ම සුපිරි වෙඳ සල් ජාලයක අත්දැකීම විඳ ගන්න. මොකද වාට අඩුම විලකට බාණ්ඩ ඇති තරම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ. එතකොට ග්‍රොසරි අයිටම්ස් මේ හැමදේම දිවෙන්නේ අඩුම විලට වාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම විලක්. ශාකා තියෙනවා මාතලේ, වතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල.
2: ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වඩා තව විස්තර දැනගන්න ඕනේ නම් නේද? මෙන්න දුරකථන අංකය කතා කරන්න. 0112 864 012 කතා කළාත් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්.
1: 0112 864 012 කතා කරලා විස්තර දැනගන්න කෙනෙක් මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතේ හීන දිනා ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ගාව විශ්වාසවන්ත මිතුරෙක් තියාගන්න ඕනේ. මොකද විශ්වාසවන්ත නැති මිතුරෝ අපිට කරන්නේ මිතින් වින විතරයි. ඒ නිසා විශ්වාසවන්ත මිතුරුකමක් හදාගන්න නම් ඔයා හදාගන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ජාතික ලොතරැයි මණ්ඩලයේ හැම වෙලාවකම ඔයා ගාවෙන් ඔයාගේ පිටිපස්සට වෙලා හෙවණල්ලක් වගේ ඉන්න ඔයාගේ හින ටික හැබෑ කරගන්නක.
2: අනිවාර්යෙන්. ඉතින් ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරැයි ඔයා වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනි. මොකද මැයි මාසේ 29 වනදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳු උඩරටින් බිහි කරන්න පුළුවන්කම ලැබුණා. තවත් බලබලින්න දෙයක් නැහැ. ඔයාට කෝටිපතියෙකු, විසිලක්ෂපතියෙකු, දසලක්ෂපතියෙකු වුණ අතරතුරේදී ඔන්න තවත් වටිනා අවස්ථාවක් හඳුන්වා දීලා තිනු. ඒ තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන්කමක්
1: තියෙනවා.
2: වැඩි වැඩියෙන් ගන්න ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිපත්. මොකද රජයේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරන්නත් අපේ රටේ සංවර්ධනයටත් විශාල දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. වැඩි වැඩියෙන් ධන නිධානය ලොතරැයිපත් අරගෙන කෝටිපතියෙක් වෙලා ඔයාගේ හීන හැබෑ කරගන්න තියෙන අවස්ථා නම් මගහැර ගන්න එපා. හරි.
1: එහෙනම් ඉතින් ඒ හින ටික හැබෑ කරගන්න කියලා මතක් කරන ගමන් අපි ලෑස්ති සින්දුවකට යන්න. ඔයාලට ආරාධනා කරනවා දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න කියලා. අතනම් ඉතින් හැම පැත්තටම වැස්ස, හොඳටම වැස්ස. වැස්ස හරහටත් වහිනවා. මට තේරෙන්නේ හැම පැත්තටම වහිනවා.
2: හැම පැත්තටම කොළඹ හැම පැත්තටම වහිනවා.
1: කොළඹ
2: පොළොන්නරුවේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37යිලු. ඉරිතදිග මෝසමේ කොහොමද එයාලා ඒ පැත්තට වැසි යනවා අඩු වෙන නිපු මං එකයි උදිත් මතක් කරේ ගැ.
1: කොහොම හරි කවන්නේ කොළඹට නම් කෙලිනුත් වහිනවා හරහටත් වහිනවා ආයි තෙමෙන්නම වහිනවා එච්චරයි මම දන්නේ.
2: කොළඹට කිරි
1: නේද? කොළඹට කිරි කිරි තමයි කිරි. මේ කොහොමද තෙමිලා ප්‍රෝග්‍රෑම් එහෙම කරනකොට ඒසිය ගේ තියෙන හැංගීම් වල වගේ චමරව.
2: තමන්ගේ කියන වාහන ගෙවල් වල තියාගෙන කොහොම තමයි මහම ගෙනකොට.
1: ඒ තමයි නේද? මාර වාහන ගොඩන්නේ තියෙනකද?
2: බස් රථවල නම් පරිස්සමෙන් හොද අත්දැකීමෙන් කියන්නේ.
1: බස් එකෙන් සාමාන්‍ය නාන චමර අනිත් අය කියන්නේ කුඩෙන් වෙන්න පුළුවන් නේද? කුඩෙන් නානවා. ඊට පස්සේ ආපහු නිකන් හරි ෆුට්බෝඩ් එක ගාව එහෙම යනවා නම් අනිත් වාහන වලින් යන්නේ වලින් නාන්නත් ඕනේ නේ. තව කොහොමද නාන්න තියෙන්නේ?
2: තව පුළුවන් නාන්න ඉතින්.
1: ඔය ඊට පස්සේ නිඳ ගියාන් පස්සේ මේ බෑග් එහෙම නැති වෙන්න පුළුවන් නේ.
2: අනේ වාහන බෑග් ගන්නට ඉතින් බුදු සරණයි
1: නේ. බුදු සරණයි.

0: අලුත් පැයක් වල උදෑසනටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑසනයි විනාඩි 6යි දැන් වෙලාව. පැයි අපේ දෙවැනි පැයට තමයි යවෙත් තියෙන්නේ. පැයි මුලින්ම මතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
2: අපේ දෙවැනි පැය වාගේ දැන් මේ ඇවිල්ලා
1: එකයි විනාඩි 10ක් වගේ.
2: එකයි විනාඩි 10ක් කොහෙද?
1: නෑ.
2: විනාඩි 40ක් විතර.
1: විනාඩි 40ක්ද? විනාඩි 40 විනාඩි 40. කනිසම.
2: කනිසම තෙමිලස්. හරි. ඉතින් ඒ වගේම තමයි මේ මෙල්වා RB500 අපිත් එක්ක ඉන්නෝ. ශක්තිමත් බැඳීමකට ඉතින් මෙල්වා තමයි නේද? අවුවට වැස්සට ඉතින් මෙල්වා දාලා හදන ඉදිකිරීමක් ඉතින් කඩන්න පුළුවන් කමක් නැහැ. ශක්තිමත් භාවයේ වැඩි. ඉතින් ඒ වගේ ශක්තිමත් අපේ රටේ පැරණි ඉතිහාසය උහාගෙන අපි ට්‍රැවල් ඉස් සුප්‍රීම් තුලින් ඔයාව එක්කරගෙන යනවන හැමදාම නේද?
1: ඔව්.
2: අදත් එහෙම තැනකට අපි යන්න යන්නේ. එහෙනම් ඉතින් වැස්සේ වුණත් කමක් නැහැ. අහගෙන ඉන්නකෝ අපි යන්නම් ඉතින්.
1: ඔව් වැස්සේ වුණත් කමක් නැහැ. අපි යනවා. මන්නම් කියන්නේ චාමර මේ ඔෆිස් වලට දාන්න ඕනේ අර මේ ඇඳුම අයින් කරන එකක් අර එල්ලලා තියෙන ඇඳුම අයින්
2: කරන. ඒ වුණේ මේ ජැකට් ටික ඉල්ල ගන්න ඕනේ. රේන් කෝට් නේද
1: කියන්නේ? රේන් කෝට් ටික. නැත්නම් ඉතින් මේ අපි ගියොත් ඒව හැමදාම දාන්න තමා වෙන්නේ. එහෙනම් ඉතින් කමක් නැහැ. නාගෙන හරි අපි ඇවිදින්න යමුකෝ.
0: Travel with Supreme.
1: අද අපි වැක්කගෙන යන්න හදන්නේ කොහෙටද?
2: අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ නිබු පොළොන්නරුවේ මැණික් වෙහෙර වන්දනාමාන කරලා ඉන්න.
1: මැණික් වෙහෙරට?
2: මැණික් වෙහෙරට. මම හැදුණු විදිහ ගැන නම් ලොකු ඉතිහාස කතාවක් මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් මැණික් වෙහෙර කියලා කියන්නේත් ඉතින් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු නොවුණු පොළොන්නරුවේ තියෙන තවත් ඓතිහාසික වශයෙන් වැදගත් වෙන තැනක්.
1: සමහරක්කට චාමරෝගේ අවධානය වෙන කාට හරි යොමු වෙලා තිබ්බත් දන්නේ නැහැ.
2: එහෙමත් දන්නේ නැහැ. එහෙම අවධානය යොමු වෙලා තිබ්බයි ගොඩක් ඕවා හාරල් හැම
1: කරන්. පුරා විද්‍යාව ගැන වැඩිපුර අවධානය යොමු කරපු කට්ටියට එහෙම.
2: සමහර තැන් තියෙනවා පුරා විද්‍යාවට ලොකු වැඩ ගොඩක් නේ. අපි ඔහොම ගියපු තැනුත් තිබුණා මේ කොළඹ තවටම. සමහර ඒවා ඉතින් කාලේ වැලි තලාවෙන් ඉතින් සෝදා පාළු වෙලා කෘමියුදුරට ලක් වෙන දේවල් ඇස්පනා පිට දකින්න පුළුවන් නේද?
1: ඔව්.
2: ඒ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලට ලොකු වැඩක් තියෙනවා කියලා නම් අපිට හිතෙනවා මේවා සංරක්ෂණය කරගන්න. අද අපි යන මග තියෙන ඉතින් පොළොන්නරුව නගරයට තමයි අපි යන්නේ. ඔයාලා ඉතින් පොළොන්නරුව නගරයට ගිහිල්ලා මඩකලපුව හබරණ මාර්ගයේ ගිහිල්ලා පෞරාණික පුරා විද්‍යා උද්‍යානයට ඇතුළත් වෙන්න තියෙනවාට. එහෙම කියලා ඉතින් ඔයාලා මෙතෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ගල් විහාරයේ වෙත යන මාර්ගයේ ගමන් කළා. එතන ඉඳන් කිලෝමීටර් සමහර මීටර් 800ක් විතර තමයි ඔයා යන්න ඕනේ නිපු. දැන් මැණික් විහාර සම්බන්ධයෙන් කියද්දි මේ පොළොන්නරුවේ උතුරු නගරයට තමයි මැණික් විහාරය අයිති වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 809 සේවස්වල තමයි මෙහි ආරම්භය සිද්ධ වෙලා තියෙන කියලා පුරා විද්‍යා තොරතුරු වල සඳහන් වෙන්නේ. කොහොම හරි මේ ප්‍රධානම ලක්ෂණ කීපයක් තමයි මේ අදීර දෙකකින් තමයි මෙහි වැඩි ඉවර කරලා
1: තියෙන්නේ.
2: සාමාන්‍ය වාර්ණිය වටදාගයක් වගේ බලා ගන්නත් පුළුවන් මැණික් විහාරයට ගියාට පස්සේ. හැබැයි එතන ගොඩක් තැන්වල අපිට කතා කරන්න තියෙන්නේ මේ එක තැනක් පිළිබඳව නෙවෙයි, පුංචි විහාරයක් මෙතන මැද තියෙනවා, වටදාගයක් වගේ තියෙනවා හදලා. ඒක මෙතන මැද මේ විශේෂම බෝධිගරයක් මේ වගේ දේවලු තිබුණා කියලා තමයි තියෙන්නේ. මෙතන වැදගත්ම කාරණාව තමයි ගඩොල් වලින් ඉදිකල වේදිකාවක් මත තමයි මේ මැණික්

0: රිදි කරලා තියෙන්. එතකොට මේ විවිධ ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා තමයි පුරාවිද්‍යාව මේ සම්බන්ධයෙන් කියන්නේ. ඒවා ගොඩනැගිලි රසකින් සහ ස්තූපයක් ඒ වගේම පිළිමගයක් සහ බෝධිගරයක් ඇතුළත් වෙනවා කියලා තියෙනවා. දන්නවනේ ඉතින් බෝධිගරය කියලා කියන්නේ බෝධින් වහන්සේ එහෙම නැත්නම් බෝධි වෘක්ෂය සඳහා සාදන ලද ගෘහයනේ නේද?
1: ඔව්.
0: ඒක ඔයා දන්නවා. මැණික් විහාර පුදබිම අවස්ථා දෙකකදී ගොඩනැගුණ ලද බව තමයි ඉතිහාසය තුල සඳහන් වෙනවා කියලා කියන්නේ. මේ ප්‍රථම අවස්ථාව විදිහට හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ රාජවංශ 8 සියවස. මැණික් විහාර පුදබිම ඇති ස්තූපය මැදේ කුඩා මේ පියුමක හැඩයගත් සූරූපයක් සහිත උස්සු ප්‍රාකාරකින් යුක්ත වෙලා මාලකයක් විදිහට තමයි මේක සාදලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ප්‍රධාන මුරගල් දෙකක් තියෙනවා. ගලින් තැනු පියගට පෙලක් තියෙනවා. තවත් ගල් උළුවස්ස තියෙනවා. නෂ්ටාවශේෂ ගොඩක් මැද ඉතිහාසයේ අපේ ස්වර්ණමය යුගයන් තුළ අපේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතාවයන් මැණික් විහාරයට ගියොත් ඉතින් ඔබට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර විට ඉතින් නම තියන්න ඇති හේතුව දන්නේ නැහැ මැණික් විහාර කියලා. පසු කාලීනව ඉතින් අපි දන්නවනේ නේද විවිධ දේවල් බිසෝවරුන්ට පූජා කරලා තියෙනවා. මේ වගේ අපේ රජවරුන්ගේ රජ දවසේ පුදුම පරිත්‍යාගයන් නිපු තිබිලා තියෙන්නේ.
1: සමහර විට ශාමර මැණික් ගඟේ මැණික් හම්බුණා වගේ. කවුද දන්නේ මැණික් විහෙරේ මැණික් තැන්පත් කළාද කියලා?
0: අනිවාර්යයෙන්. ඒ මැණික් ගත්ත අයත් ඇති ඉතින් නේද? ඒ කාලේ සමහර විට ඉතින් ওই දේවල් කොහොම ඉතින් ගත්ත අයත් ඉන්නෝනේ. අනිවාර්යෙන් ඉතින් පොළොන්නරුවට ගියොත් ඔය ගල් විහාරේ බලන්න ගියොත් ඒ වගේම ඔය තැන් තැන් බලන්න ගියොත් අනිවාර්යෙන් ඔය පැරණි නගරේ තියෙනවා. තවත් මීටර 800ක් විතර ඉස්සරහට යන්න මැණික් වෙහෙර වන්දනාමාන කරලා බලලා ඉතින් එන්න පුළුවන්කමක් තියෙනවා. අපේ අතීත ශ්‍රී විභූතිය ඉතාමත් හොඳින් නිරූපණය වෙන තැනක් තමයි ඉතින් මැණික් වෙහෙර කියලා කියන්නේ. වැඩි අවධානයට ලක් නොවුනත් ගිහිල්ලා බලන්න පුදුම නිර්මාණ තමයි ඉතින් පොළොන්නරුව අනුරාධපුර රාජධානිවල අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙන්නේ.
1: ඇත්තටම මේව රාජධානි චාමර.
0: ඒවා තමයි රාජධානි.
1: ඇත්තටම මේව රාජධානි. මොකද ඉතින් අපිට හිතා ගන්නවත් බැරි විස්කම් ගොඩාක් ඒ පැත්තේ තියෙනවා. ඉතින්
0: බලවත් ඒ කාලේ නිකු දැන් මෙතනත් තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට භාවනා යෝගීව වැඩවෙන්න හැදුව ආරම සංකීර්ණයක් මෙතන
1: තියෙනවා.
0: සාමාන්‍ය පොළොන්නරුවේ දැන් ආලහක පිරිවෙනට වගේ ගියාට පස්සේ අපි කතා කරන්නේ ඉතින් නේද? සබ් භික්ෂුන් වහන්සේලාට අංග සම්පූර්ණ විදියට ස්නානය කරන්න ඒ වගේම වෛද්‍ය පහසුකම් මේ හැමදේම මේ නාගරික ලක්ෂණවල ඒ කාලේ ඇතුළත් වෙලා තිබිලා
1: තියෙනවා.
0: නිකන් පන්සලක් අදලා ඔහේ පූජා කරලා නිකන් නේද නම ගහලා නෙවෙයි තියෙන්නේ. මේ තැන්වලදී කරලා තියෙන්නේ මේක හදලා කෙරේවලා පූජා කරා කියලා තමයි සෙල්ලිපි තියෙන්නේ. නැතුව මගේ නම මෙහෙමයි කියලා එහෙම හංවඩු ගහන්න රජවරු නම් හදලා නැහැ නේද?
1: හැබැයි සමාජයකට කාලයක් ගියාට පස්සේ ජාමර දැන් අපි මේව කාලයක් ගියාම දැන් තියෙන ඒවත් ඉතින් පුරාවිද්‍යාත්මක දේවල් වෙනවානේ.
0: ඔව්.
1: කාලයක් ගියාට පස්සේ එතකොටත් ඉතින් සෙල්ලිපි කියලා අපි මේ වගේ ඒවා හොයාගන්නේ නේද? බෝඩ් එකේම තිබුණා.
0: දැන් මොනවද තියෙන්නේ? තින් පිනිස පූජා කරන
1: ලද්ද. තින් පිනිස.
0: තින් පිනිස පූජා කරන ලද්ද.
1: ඔහොම
0: තමයි දැන් ඉතින් ඒවා තියෙන්නේ. ඒ කාලේ නම් එහෙම කියලා නැහැ හැබැයි නේද? කොලිටියක් තිබ්බ මිනිස්සු ඉතින් ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ගිහිල්ලා එහෙනම් මැණික් විහාරත් බලලා එන්නකෝ අනුරාධපුරයේ පොළොන්නරුව යන චාරිකාවේ පොළොන්නරුවට ගියොත් එහෙම.
1: හරි. එහෙනම් ඉතින් අපි යනවා මේ කතාවත් එක්කම කිටි විරාමයකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගිනේ නැහැටත් මේ වගේ ලස්සනම තැනකට.
0: සමාවෙන්න නිපු තවත් මැණික් විහාරක් තියෙනවා තිස්ස මහරාමේ.
1: තිස්ස මහරාමේ.
0: සරහවරේ තියෙනවා දෙක පටලා ගන්න එපා. එහෙත් ඉතින් මැණික් විහාරක් තියෙනවා රුහුණු රටත්. තිස්ස මහරාම සහ මැණික් විහාරෝ වගේ ප්‍රධාන වශයෙන් මේ ස්තූප හතරක් තියෙනවානේ තිස්ස මහරාමෙත් ප්‍රධාන කේන්ද්‍ර කරගෙන
1: හතරගමට
0: යන භාරෙත් යන්න පුළුවන් මැණික් විහාරය. ඒ තියෙන වෙන මැණික් විහාරක් මේ තියෙන මැණික් විහාරක් කොහෙ ගියත් ඉතින් මාණික්කමේ නිර්මාණ තමයි මේවා ඉතින්.
1: එහෙනම් අපි යනවා සෙන්ද්‍රගෙට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න. Travel with

0: අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: පැඩි පැඩි
1: වෙලා. අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම්ක හොඳ වර්ගයක.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
5: මෙන්වා මෙතේ. දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
7: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
11: සින්දු කෆේ විත් නිමේෂා
12: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: උදයටයි විනාඩේ 23යි දැන් වෙලාව. මනුස්සෙක් වුණාම පස්සේ ෂාම්බර් අපිට අපේ ජීවිතේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. ඒ කරන්න ඕන දේවල් වලට සමහර විට අපි මුලින්ම අඩිතාලම දාගෙන අපි කරන රැකියාවෙන් වෙන්න පුළුවන් ෂාම්බර්. අපි රැකියාවෙන් සල්ලි එකතු කරලා ඉවර වෙලා එතකොට රැකියාවෙන් අපි ඉතුරු කරගෙන කොහොම හරි අපි උත්සාහ කරනවා ඉතුරු කරගෙන අපිට හීනක් තියෙනවා නම් හිතන්නකෝ අපිට කමියුනිකේෂන් එක පටන් ගන්න. එහෙම නැත්නම් ඉතින් කඩයක් දාන්න මොනා හරි හීන තියෙනවනේ. ඒ හීන වලට යන්න පළවෙනි අඩිතාලම අපි සමහරක් විට ලෝන් එක ගන්න පවා මේ පඩිය නිසා වෙන්න පුළුවන් සාබර. එතකොට අපි දැනගන්න ඕන දෙයක් තමයි වැඩ කරන දැනට උපරිම සාධාරණ විදිහට අපි දෙයක් මාසෙක අපි කැම බීම ටික එහෙම කනවනම් ඒ වැඩ කරන තැනට උපරිම මහන්සි වෙලා ඒ අපි ගන්න මුදලට සාධාරණයක් කරන එක
2: අනිවාර්ය.
1: එහෙම කරන්න නැතුව ඉතින් නේද මේ තමන්ගේ දේටත් තමන්ගේ දේත් හරියට කරන්න නැතුව එතකොට කවුරු හරි එකතු වෙලා දෙයක් කරනවා නම් ඒ දේවල් වලටත් නැතුව එහෙම නැතුව මේ ජීවත් වෙන්න එපා. මොකද රැකියාවකින් අපිට උපරිම සාධාරණයක් කරනවා නම් අපිට හැමදේම දෙනවා නම් අපි දැනගන්න ඕනේ අන්න එතනදී එතනට උපරිම සාධාරණයක් කරන්න. ඔබ ඔබේ ජීවිතේට හීන වලට යද්දී හීන වලට යන්න පාර කපන්නේ ඔබ කරන රැකියාව නම් අනිවාර්යෙන් මේ රැකියාව සමහරක් විට ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි රැකියාවට ගරු කරන්න ඔබ අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි අපිට හරියන්නේ. මොකද එහෙම නැතුව අපි මෙතනින් සල්ලි අරගෙන හිතන්නකෝ දැන් මම මෙතනින් රැකියාව කරනවා කියලා චාමර. මම මෙතන රැකියාව කරගෙන ඉන්න ගමන් මගේ එළිය බිස්නස් එකක් මම කරනවා නම් මම එතනට අවශ්‍ය කරන දේවල් ටික දාන්න මෙතනින් එන්න පුළුවන්. එතකොට එහෙම දාන ගමනොත් ඉතින් මම ඇවිල්ලා මෙතනම වැරදි කියනවා නම් මම මෙතනට කිසිම දෙයක් නොකර ඉන්නවා නම් අන්න එතන මම වැරදීනේ නේද? ඒ නිසා ඔබ ජීවිතේ හිතන්න
2: එතන අර හෘද සාක්ෂිය ප්‍රශ්නයක් තියෙනවා නේද?
1: හෘද සාක්ෂි ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා චාමර. එතකොට වැඩ කරන තැන
2: සමහර හෘද සාක්ෂියක් නෑ ඔයාට ඒක
1: නේ. මට නෑ එතකොට.
2: නෑ.
1: ඒ නිසා ඒ දේ හරියටම කරන්න ඒ කරන අතරේ ඔයාට උදව් කරන්න තව කෙනෙක් ඉන්නවා. අපි රැකියාවෙන් අපේ දේවල් නොට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය අපිට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඔයගේ හීනවලට යන්න. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය දන්නවා ඔයාව රස්සාව කරන ගමන් කොච්චර මහන්සියෙන්ද රුපියලක් හරි ඉතුරු කරගන්න කියලා. ඒ ඉතුරු කරගන්න රුපියලට තව වටිනාකමක් දෙන ගමන් රුපියල් 40ක් ඔයා වියදම් කරලා ඒ රුපියල් 40ට කෝටි ගානක දෙනු බැඳීම් දෙන්නේ NLB දාන නිධානය සූදානමින් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
2: අනිවාර්යයෙන් මේ අවුරුද්දේ මේ මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි තියාගෙන මුදලක් බිහි කරන්න කඳ උඩු රටින් වාසනාවන්තයෙක් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා. දැන් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු 10 ලක්ෂපතියෙකු වෙන සිහිනේ වගේම තමයි ඔයාලට තවත් අවස්ථාවක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සෑම සෙන ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අවස්ථා ගොඩක්, ඒ වගේම දිනුම් මැදීම් රාශියක් ඔයාලට ලබා දීලා තියෙන ධන නිධානයේ ලොතරැයියෙන් ඔයා කෝටිපතියෙකු කරවන්නම තමයි. විශේෂම කාරණාව තමයි දැන් මේ අපි ගන්න ටිකට් එකෙන් අපේ රටේ ඒකාබද්ධ අරමුදලට විශාල දායකත්වයක් දෙන අපේ රටේ සංවර්ධනයට. ඒ නිසා සංවර්ධනයට තවත් ඍජුවම සංවර්ධනයට දායක වන කෙනෙක් විදිහට අපිටත් අභිමාණයෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් ගන්න ඕන. වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැයිපත් ගන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය කියන්නේ ඒකම නිසා තමයි.
1: දැන් ඔයා රැකියාව කරන ගමන් වෙල්ඩින් වැඩපළක් එහෙම දාගෙන ඉන්නවා නන්නේ. ඔයාට සමහරක් වෙලට සයින් සයිඩ් ඔෆිස් එකේ ඉඳන් යන්න බෑනේ. ඒවට නම් ලෑස්ති වෙන්න එන්න එපා. හරිද? ඒව එහෙම ඔෆිස් එකේ ඉඳන් යන්න. ඒවට හරියට මේ සලසුමක් දාගන්න කොහොමද ඒ දේවල් ටික කරන්නේ? මම වීකෙන්ඩ් එකේ හෙටෙන් යනවා. ඒ ටික දාගන්න අතරේ ඔයා සලසුමක් හදාගන්න ඕනේ. දැන් ඒ වෙල්ඩින් වැඩපළ කරගෙන යනවා නම් එහෙම ඒක මේ පාඩු ලබන්නේ නැති විදිහට කොහොමද මම කරගෙන යන්නේ කියලා. ආපහු ඒ බිස්නස් එකට කතා කරන විදිහට මගේ වැඩේ කරන්නේ කොහොමද කියන එක ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ.
2: මොකද දැන් මේ වෙල්ඩින් කර්මාන්තය වගේ දේවල් හරි අවධානම් රැකියන්නේ පුනේ. සමහරවිට අපිට කියන්නේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා නේද? ගින්දර යකඩත් එක්ක ඉතින් සෙල්ලම් කරන වැඩක් නෙවෙයි. ඉතින් එතන තියෙන මේ දෙකත් එක්කම වැඩ ගොඩක්
1: තියෙනවා.
2: ඒ නිසා ඔයාගේ ආරක්ෂාව ගැන ඔයා හිතන්න ඕනේ. මොකද ඔයාට මොන ඉන්ෂුරන්ස් දාලා තිබුණා නේද? ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න වැඩි ඔයා කරන්න එපා. ඒක නිසා ඔයා භාවිතා කරන අමුද්‍රව්‍යත් ඉතා උසස් තත්ත්වයේ වෙන්න ඕනේ. ඔයා ගන්න හොඳම වර්ගයේ කම්බිනා මෙල්වා කියලා හිතන්නකෝ. GI box බා ගන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගේ දේවල් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගන්න ඉලෙක්ට්‍රෝනත් හොඳම ඉලෙක්ට්‍රෝඩ වෙන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්න කියලා. අවම ලෝබාර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා වැඩි සේවාවක් ලබා ගන්න. SL සහතික කළ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. දශක දෙකකට වැඩි කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. ඒ නිසා ඉතින් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ගැන අය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. අරගෙන බලන්න, ව්‍යාපාරයේ දවසින් දවස සාර්ථක කරගන්න ආඩ පුළුවන්කමක් තියෙනවා.
1: ඊට පස්සේ තින් ව්‍යාපාරය සාර්ථක කරගෙන හිතන්නක ශාමර අපි අපේ ජීවිතේ හිණත් හදාගෙන ගේකුත් අරගෙන අපි හරි පිරිවැල්ට ඉන්නවා කියලා. ඒ ඉන්න අතරේ අපි හැම වෙලාවකම උත්සාහ කරනවානේ කොහොම හිටියත් සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න. සල්ලි කීයක් හරි ඉතුරු කරගෙන අපි අපේ දරුවන්ට වෙන්න පුළුවන්. දරුවන්ට සමහරක් විට ඉස්සරහට විශේෂ දවස් නෙන්නේ. ඒ විශේෂ දවස්වලට වියදම් කරන්න සල්ලි අතේ තියෙන ඕන නිසා අද දවසේදී වියදම හරි අර පරිස්සමෙන් කරන ඕන තරම් කට්ටි ඉන්නවා. ඉතින් ඒ ඇයිට තමයි කියන්නේ කසාගල ග්‍රීන් සුපර්කට් යන්න. මොකද කසාගල ග්‍රීන් සුපර්කේ අතරමැදිව වෙනුවෙන් ඔයා ගෙවන්නේ නැහැ. කෙලින්ම කසාගල ග්‍රීන් සුපර්කට් තමයි ගෙවන්නේ. මොකද ඔයා ගන්න බහන්න සාධාරණ මුදලකට අඩුම ගානකට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මුදල හරිම සාධාරණයි. ඒ නිසා ගැටලුවක් නැහැ යන්න කසාගල ග්‍රීන් සුපර්කට්. කසාගල ග්‍රීන් සුපර්කින් වාට ඇති තරම් බහන්න ලබා ගන්න පුළුවන්. හාල් පිටි සීනි මේ දේවල් විතරක් නෙමෙයි ග්‍රොසරි ඓටම්ස් වා ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ශාකා තියෙනවා. ඉතින් ඔයාට ළඟම ශාකාවට යන්න තියෙන්නේ
2: මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල වගේම ගම්පල කියන ශාකාවන් තියෙනවා. ගිහිල්ලා බලන්න මේ සුපිරි වෙළඳසල් ජාලයේ අලුත් මද්දැකීම කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්.
1: එහෙනම් ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකටත් යන්න කියලා මතක් කරන ගමන් අපිත් යනවා සින්තෝකට. එහෙම හොඳයි නේද?
2: එහෙම හොඳයි. නැත්නම් නටන්නයි විදෙන්න ඕන විදෙන්න.
1: දැන් මේ ඉන්න විදිහ නම් අපි නඩනට වගේ තමයි ඉන්නේ. ටිකක්
2: චුට්ටක්
1: වැහි නටුම නෙමෙයි දැන් මොනවාද ඇඳුම් ඇඳුම් වේලෙන් නටුම නටන ගමන් ඉන්නේ චාමර.
2: වැරට
1: යන ඔයාට
2: දැසරි දෙනවනේ.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
3: හරි සුවබර අඟහරුවාදා
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකනමු.
9: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ අද මගේ රට.
11: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
12: අයිවන්, මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
11: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
10: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ. මගේ අද මගේ රට.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: මිනිස්සුන්ට දේවල් වෙන චාමර හිතාගන්නවත් බැරි වෙලාවකනේ. හිතාගන්නවත් බැරි වෙලාවක වෙන දේවල් වලට ඔරොත්තු දෙන විදිහට අපි අපේ ජීවිතේ හදාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපිට හිතාගන්න බැරුව මොකද්ද කරන්නේ, අනේ මම මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව අපි හිතාගන්නවත් බැරි අගාධයකට කඩන් වැටෙනවා. ඒ වගේම තමයි අපි ගෙදරක් හදාදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ ජීවිතේ මොනහරි විශේෂ අවස්ථාවකට යන්න මොනහරි විශේෂ දෙයක් හදනවා වෙන්න පුළුවන්. අන්න ඒවටත් අපි විශ්වසනීය දෙයක් තමයි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. බෙල්වා ජීයි පයිප්ස් ඔයා ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයා ඒ දේවල් පාවිච්චි කරලා හදන දේවල් ටික තියෙනවානේ. අන්න ඒ ටික හරියට පිළිවෙලට කල්පවත්මක් ඇතුව කරගන්න පුළුවන් කියන එක.
2: ශක්තිමත් බැඳීමකට ඉතින් නේද මෙල්වා GI බට ගන්න වැඩි වැඩියෙන්. ඔයා ඉතින් තෝරගන්න ඕනේ අනිවාර්යෙන්ම hardware එකට ගිහිල්ලා මෙල්වා නම තියෙන GI බටම තමයි. හරි විශ්වාසය ආයෙත් බය වෙන්න දෙයක් නැහැ. සහතිකයි.
1: ඔව් එතකොට ඉතින් අර හදිස්සියේ එන දේවල් වලට ඔරොත්තු දෙන්න ඔයා හැමදේම හදලා තියෙන්නේ. මොකද මෙල්වා කියලා කියන්නේ හදිස්සියේ එන ඕනම දෙයකට විතරක් නෙමෙයි කල්පවත්මත් අනුව ඒ වගේ මෙසෙල්ල සහතික අනුව හදපු දේවල් තියෙන එකම තැන. ඉතින් එන්නේ සාගි ගෙදර හදන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම තැනක ඕනම වැඩකට වෙන්න පුළුවන්. ඔයා මෙල්වා GI බටම පාවිච්චි කරන්න.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ආ ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: බලන්නකෝ අනේ. අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
10: මගේ හඬ මගේ රටේ

0: උදයට අයි විනාඩි 52යි දැන් වෙලාව.
1: ලක්මව රනින් හෙලිය කරන මිනිස්සු ගැන කියන්න ඕනි වචන කීපයක් ඉතින්නේ. මිනිත්තු කීපයක් ගත්තර කමන්නෑ කියලා අපි හිතනවා.
0: මිනිත්තු නෙමෙයි කොච්චර වෙලා ගත්තත් ගැටලුවක් නෑ චාමර.
1: සමහර කාලා තිබුණා රත්තරන් බදක්කන් අරන් එනකොට නේද ගුවන්තුරුපුලේ කවුරුත් නෑ නේද?
0: තමන්ගේ
1: පවුලේ විතරයි නේද? බෑතින් සමහර අපරාධකාරයෝ බලගන්න නම් නේද? අපි යනවා තින් සේනා සංවිධානය වෙලා අපි යන්නේ.
0: පොලිසියිනුත් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒක අරන් ආපු කට්ටියත් ඉන්නවා.
1: මාධ්‍ය වේදිකාවත් ගොඩක් ඉන්නවා ඇති නේද?
0: බට කරගෙන නේ.
1: අට කරගෙන ඉන්නේ.
0: අනික හිනා වෙවි නේන කට්ටියනේ.
1: ඔව් අනිවාර්ය. වීරයෝ ගෙනෙන්නේ. ලෝක ශූර රමේෂ් තරංග දෙවිනට පැමිණියා 20 වෙනිදා. ඉතින් රමේෂ්ට ඔව් සමයි ඔව් රුමේෂ් ඉතින් මේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඉතින් කියන්න දෙයක් නෑ ඉතින් නේද?
0: කලින් ලෝක ශූරියෝ දනගස්සව කෙනෙක් තමයි.
1: ලෝක ශූරියෝ දෙන්නෙක් දනගස්සවා ඉතින් නේද? කටාර් රාජ්‍ය පැවති කටාර් ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ලවිසි කිරීමේ පිරිමිසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග පසුගියදා දිවිනට පැමිණියා. ඉතින් එය ලංකාවේ අපිට ඉතාමත් අභිමානයක් බවට පත් වුණා. ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ඒ විශිෂ්ට ක්‍රීඩා කිරීම ඉතාමත් වැදගත්. හෙල්ලවිසි කිරීම ඉස්සව තමයි සම්බන්ධ වුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ හා ගුවන්හමුදාවේ ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනෙක් එදාට එකතු වෙලා තිබුණා ගුවන්තුරුපුලට ඔහු පිළිගන්. ඉතින් ලක්මවට ආඩම්බරයක්. මෙතනින් එහා ගමන නතර කරන්න නැතුව නේද ඔලිම්පික් උළෙලකදී අපිට රුමේෂ්ව දකින්න නේද? රුමේෂ්ගේ මේ දක්ෂතා දකින්න අපි කැමති. ඒ වෙනුවෙන් ඉතින් බලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා සහ අදාළ අංශවලට රුමේෂ්ව තව තවත් දිරිගන්වලා තියෙන ප්‍රශ්න තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නේද? ඒවා හොයලා බලලා ඉතින් ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාව. අවට ප්‍රශ්න අදාළ නැහැ ක්‍රීඩාවට.
0: ඒ කියන්නේ රුමේෂ් වාරේ යන්න ඕන පාත් එක හම්බලා තියෙන්නේ. ඔයා ඒ පාත් එකේ පළවෙනි අවස්ථාවල් වලින්ම මං හිතන්නේ යාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම පෙන්නලා ඉවරයි. ලංකාවේ අපේ හැමෝගේම ආදරය දිනලා ඉවරයි. ඉතින් රුමේෂ් වාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා අපි මාධ්‍ය ආයතනයක් විදිහට වාට වන ප්‍රාර්ථනා කරනවා. සුප්‍රීම් රේඩියෝ අපි ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න. ඒ ජීවිතේ ලස්සන වෙන ගමන් ලක්මව රණින් සරසන තව තව අවස්ථාවට වැඩි වැඩියෙන් හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාට ඒ කියන්නේ පුහුණු අතරතුර දිවත් කිසිම ආබාධයක් නොවී ඔයාට හරි පිළිවෙලට ඔයාගේ ජීවිතේ යන්න පුළුවන්කම ලැබෙන්න. මොකද අපි හැමතිස්සෙම අහන කාරණාවක් නේ චාමර, අපේ සමහර ක්‍රීඩකයන්ට හැමතිස්සෙම ආබාධ කියලා. ඉතින් එහෙම නැතුව රුමේෂ් ඔයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව, ඔයාට කිසි ආබාධයක් වෙන්නේ නැතුව අනේ ඔයාගේ ජීවිතේ ඔයා ලස්සන කරගන්න ගමන් මේ ලක්මාතාව රණින් සරසන්නත් ඔයාට පුළුවන්කම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: අපේ රටේ ක්‍රීඩාව ගැන ගත්තහම ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය අපේ රටේ ක්‍රීඩාව දියුණු කරන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. ඔයාමම ගන්න මේ ටිකට් එකකින් අපේ රටේ සංවර්ධනයට වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයටත් විශාල දායකත්වයක් ජාතික ලොතරැයි මණ්ඩලය අරගෙන එනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය තව සුවිශේෂී ලොතරැයියක් තමයි අද සම්පත කියලා කියන්නේ. අද වියදමට තමයි අද සම්පත ලොතරැයිය තියෙන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකය තෝරගන්නෝ. ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන සෙසු තෑගිත් ඔයාලට ඔබේම කරගන්න පුළුවන්කමක් තියෙනවා. මතක ඇතුව අද වියදමට හරියන ලොතරැයිය විදිහට තියෙන අද සම්පත අරගෙන ඔය දවසේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්නවට හොඳම අවස්ථාවක් හදලා දීලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය.
0: උන කැස්ස හෙම්බිරිසාව මේ දේවල් එහෙම හැදෙන්න පුළුවන් චාමර මේ දවස්සේ මේ තියෙන තත්ත්වය හැටියට ඒ හැදෙන්න පුළුවන් නම් නෙමෙයි. උණක් හෙම්බිරිසාවක් නැති වෙච්ච ගෙද හැදිලා නැති ගෙදරකින් අඹ පිටක් ගේන්න කියලා කිව්වොත් එහෙම බෑ එහෙම ගේන්න. මොකද මේ තරමටම හැමෝටම හැදිලා තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ තදෝලුව කැක්කුමක් උණක් එහෙම එන්න හදනවා වගේ කියලා වට තේරෙනවා නම් ඉක්මනටම ගිහින් බෙහෙත් ගන්න. ඔයා මේ වෙලාවේ බෙහෙත් ගන්න අමාරු තත්වයක නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් ගන්න. මොකද මෙල් ඩෝල් වලට ඉක්මනටම ඔයාගේ ඔය හිසරදය ඇඟපත වේදනාව ඒ හැමදේම අඩු කරනවා. කොහොමත් ඉතින් ඔය මේ බෙහෙත් දුන්නාම පස්සෙත් අනිවාර්යයෙන්ම දෙනවානේ චාමර පැලසිටමු. ඒ නිසා මෙල් ඩෝල් පාවිච්චි කරන්න. මෙල් ඩෝල් වලට ඉක්මනටම ඔයාට ඉක්මන් සහනය අරන් යනවා. ඉතින් ඒ නිසා මෙල් ඩෝල් කියන නම මතක තියාගෙන මෙල් ඩෝල් පාවිච්චි කරන්න. ඔයාගේ පර්ස් එකේ පොකට් එකේ අනිවාර්යයෙන්ම තියාගන්න. ඉක්මන් සහනයක් ඔයාට හම්බ වෙනවා. ඒකේ ආයි කතා දෙකක් නෑ චාමර නේද?
1: අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් නැති ඔෆිස් එකක් නැති තරම් දන්නා නේද?
0: ඒකනේ හැමතැනම තියෙනවා.
1: ඔෆිස් එකේ ප්‍රථමාධාර පෙට්ටියේ නේද අනිවාර්යයෙන් මෙල් ඩෝල් කාඩ් එකක් නම් තියෙනවම තමයි.
0: එහෙනම් ඉතින් ඒ ඔක්කොම මතක් කරගෙන මම අපි ලෑස්ති යන්න සින්දුවකට. සින්දුවත් එක්ක අලුත් පැයටත් අපි යනවා.

0: අලුත් පැයක් වලව පෙරවරුණ වේයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාව.

0: උදේ 9යි විනාඩි 9යි දැන් වෙලාව. 9 නපුරොයිනි චාමර ආපෝ වයින්න පටන් ගන්නේද?
1: මේ නපුරුකම් ගැන මේ දවස්වල කියන්න එපා. අපි මොකද්ද මේ වැඩේ පටන් ගමු.
0: කොහොමද ඉතින් නපුරුයි හැමතැනම? කොහොමුණත් කමක් නැහැ. ওই නපුරුකම් කරන හැමෝටම හරි. ඒගොල්ලන්ට නම් හම්බෙන්න එපා. මම නම් කියන්නේ නපුරුකම් කරන කෙනාට හම්බෙන්න එපා. අනිත් අර හොඳින් ඉන්න හැමෝටම ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාව අරන් යනවා කියන එක නම් අපිට 100,000ක් විශ්වාසයි.
1: අනිවාර්යෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් ගන්න වැඩි වැඩියෙන්. ඒ වගේම ඉතින් මෙල්ඩෝල් ඉන්න අපිත් එක්ක අපේ වේදනාවන් කැක්කුම් වලට ඔය සම් ප්‍රතික්ෂා ඔලිව් කැක්කුම හැම දෙයකටම අපිව බලාගෙන ඉන්නවා මෙල්ඩෝල්.
0: එහෙම අර නපුරුකම් කරන අයට මෙහෙම හොඳ වෙන්න කියන තරම් මං තාම පෘතග්ජන වෙලා නැහැ. ඒ නිසා මේ මොන නැහැ මොකක්
1: වෙලා නැහැ. මං තාම පෘතග්ජනයි.
0: පෘතග්ජනයි. සමා වෙන්න වෙලා නැහැ නේ. පෘතග්ජනයි. ඒ වාර තියෙන දේවල් අතෑරලා මගේ හිත නිවාගෙන නැහැ මං. එහෙම නේද?
1: එහෙම. මං අතෑරලා තියෙන ගොඩක් දේවල්. මම දැක්ක මේ උදේම සංවේදී නිවුස් එකක්. මේ මඳුරු මර්ධන වැඩසටහන බලන්න ගිහිල්ලා තියෙනවා ලංකාවේ අපේ රජයේම මන්ත්‍රීවරයෙක් අමතිවරයෙක් සමග කට්ටිය. ගියරපස්සේ නිපු මේ යම් ආකාරයක නිවාස කීපයක් පේලියා. මං හිතා අගනගර කේන්ද්‍ර කරගත නිවාස පේලියා. යනකොට මේ ගිහිල්ලා ගිහිල්ලා එක 100 කෙනෙක් ඉන්නවා. එතුමා ජීවත් වෙන තැන

0: ඒ අදර ඇමතිවර හැල බලද තුම ජීවත්වෙන වැසිකිලිය පොදු වැසිකිලියක උඩින් තමයි ලෑල්ලක් දාගෙන මේ සීය ජීවත්වෙත් මට එක දැක්කට පස්සේ පුදුමාකාර සංවේදිකමක් හැදුනා. ඉතින් මහජන නියෝජිතයම ගිහිල්ලා යාල ගිහින් බලනවා කොහොමද කට්ටි ජීවත්වෙන්නේ කියලා. ඉතින් නේද ඔහොම කී දිනක නම් බලලා ඇද්ද. ඉතින් මේක තමයි අපේ ලංකාවේ ගොඩක් තැන්වල ජීවිතවල අනිත් පැත්ත. ඉතින් නේද මේ මෙච්චර මේ පම්පෝරි ගහගෙන මෙච්චර දිනුනුයි කියාගෙන නේද මෙහෙම හිටියට තාමත් ඉතින් ඔන්න අපේ විශේෂම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නැත්තලා තියෙන ඉරණම දරුවෝ කොහොම මොනවා කළත් රාජ්‍යෙට ඉතින් මේ අතාරින්න බෑ. ඔව් එතුමන්ට ඉක්මනින්ම මේ නිවාස පහසුකම් සලසා දෙනවා කියලා කිව්වේ. මෙතන එකක් අපිට හොයාගන්න පුළුවන් මේව. මෙහෙම කී දිනක් ඇද්ද නිපුනේ? මෙහෙම උනේ ඇයි? මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියන එක මේ ප්‍රදේශවල ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිතයන්ට මේ ප්‍රදේශවල ඉන්න ග්‍රාම සේවා නිලධාරීතුමන්ලට නේද? මෙහෙම ඉතින් දෙන්න ගියොත් ලක්ෂ ගණක් ඉතින් ඉඩම් අපිට අරන් මේ ඉන්න තැන් දෙන්න වෙනවා. ඒ තරමටම අසනලා ඉන්නේ මිනිස්සු නේද?
1: අසනලා ඉන්න කියන්නේ ශාමර දැන් සමහර පැතිවලට අපි ගියාට පස්සේ පේනවා අම්මලා තාත්තලා ඒ කියන්නේ ටිකක් වයසක අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට රැයට පාරේ නිදාගන්නේ ශාමර. ඒ සමහර අම්මලා තාත්තලා ඒක මන් දන්නේ ඇයි මොකක් දේවට හේතු කියලා. හැබැයි ගොඩාක් අය විශේෂයෙන්ම අපි පිරිසිදු කිරීමේ රැකියාවල එහෙම නිරත වෙන සමහර අම්මලා තාත්තලා එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලොත් ගොඩක් කාලවට පාරේ ඉන්නේ චාමර. පාරේ ඉන්න ගොඩක් මිනිස්සු මේ කොළඹ අවට වටපිටාවේ පොඩ්ඩක් ඇවිද්දොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්.
0: වැඩි දුරවන්නේ නැහැ නේ පු මාධ්‍යම රාත්‍රී 11 12 වගේ වෙනකොට ඔය කොළඹ කොටුවට ගියොත් එහෙම. ඉතින් අර වේදිකාවල මේ කෑම් දා ගන්න ආපු කට්ටිය නිදාගෙන ඉන්නව නෙවෙයි. ඔව්. නේද ඉන්න තරක් නැති අය තමයි ඒ ගොඩක් ඉන්නේ. ඉතින් ඒක නිසා මේ අපිට මීට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා මේ දේවල් වලට.
1: ඒ කියන්නේ ශාමර ඇත්තටම මෙතන මේ පොඩි පහසුකමක් හරි දෙන්න පුළුවන් කමක් තිබුණා නම් يعني ලොකු ගයක් ඕනේ නැහැ. පොඩි අපාර්ට්මන්ට් එකක් වගේ හදලා
0: පොරණ වැඩේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ නේද? වෙන්න ඕනි කියන එක තමයි අපිට අදහස් දෙන්නේ. ඒවා කරන්න තමයි කට්ටිය ඉන්නේ නේද?
1: ඒ කියන්නේ පොඩි පොඩි එක කාමරයක් හරි දෙන්න පුළුවන් විදිහට හදලා දුන්නා නම් ඒක ලොකු පිනක් ඇත්තටම. මේ මොකද මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. සමහර කාලවලට ඕව හදන එකත් හරිම අමාරු ශාමර. මොකද ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්න සමහර කාල පාරවල් ඉන්න කට්ටිය පුරුදු වෙලා ඉන්න විදියක් තියෙනවා. අපිට මේක ප්‍රායෝගික වෙන්නත් එපැයිනේ. එයාලට කොච්චර කොහොමද වුණා සමාහකට පිරිසුදුකම් පවා අන්තිම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පුළුවන් නම් ඒ වගේ අයට වෙනම පාස්සයක් හදලා දීලා කොහේරි තනක් හදලා දීලා ඒ තැන පිරිසුදු කරගෙන ඉන්න පුළුවන් විදියට හදන දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මං හිතන්නේ ඒක ඇත්තටම ලොකු දෙයක් වෙනවා මේ වෙනවා.
0: සමහර තැන්වල මම දැකලා තියෙනවා ඉතින් නේද මේ අපේ සුනකයන් ඒ වගේම බල්ලලුන් වගේ රැක බලා ගන්න තැන් කට්ටිය පෞද්ගලික මට්ටමින් හදාගෙන ඉතා හොඳයි. අනිවාර්යෙන් හොඳයි. හැබැයි මට කල්පනා වුණේ අපි එහෙම රැකගෙන අපේ මේ සමහර ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ පාරවල් වල බස් හෝල්ඩ් ගන්න නේද තැන් තැන් වල ලයිට් කණු ළඟ කානූඩ් එයා ජීවිතේ ගෙවනවා. ඉතින්
1: ඒ නිසා එහෙම දැක් තියෙනවා ශාමර. දැන් උතරදී කියන්නේ සත්තු බලා ගන්න පුළුවන්කම තිබ්බට සත්තු බලා ගන්න ගොඩක් කැමතුණාට මිනිස්සු බාර ගන්න අකමැති හේතු ගොඩක් තියෙනවා ශාමර. මොකද මිනිස්සෙක්ට මොකක් හරි කරදරයක් වුණොත් එහෙම එතනින් එහාට ඒ හා සම්බන්ධ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
0: දැන් මේ මෑතකදී උදාහරණයක්
1: මෑතකදී සිද්ධ වෙච්ච දේ තියෙනවානේ. ඔය කාරණාව නිසාම ශාමර ගොඩක් මිනිස්සු උදව් කරන්න හිතේ තිබ්බත් උදව් කරන්න මේකට පෙළඹෙන්නේ නැහැ. ඉතින්
0: පෞද්ගලික මට උදව් කරන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍ය වගකීමක් ඒ උදව් මෙල බලා ගන්න
1: නේද? රාජ්‍ය වගකීමක්. මොකද පෞද්ගලික මට්ටමෙන් උදව් කරන්න ගියාම පස්සේ අන්තිමට උදව් කරන්න ගියු මනුස්සයට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ ප්‍රශ්න
0: තියෙනවා. දේවාලෙ මුලිය කඩන්න වටන සීන් යන තියෙන නේද?
1: එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට එතනදී කියන්න තියෙන්නේ රාජ්‍ය මොකක් හරි මැදිහත් වෙලා සිද්ධ කරන්න ඒකට උදව් කරන්න බලාගින්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු උදව් කරයි.
0: දායකත්වය ගන්න පුළුවන් ඉතින් නේද?
1: දායකත්වය ගන්නේ.
0: ඒක නිසා ඉතින් මේ ඩෙන්ගු මර්ධනය කරන්න කියලා අපි දන්නවා. ගිහිල්ලා සමහර තැන්වල මිනිසුන් රයින් වෙන්න කියලා කියනවා. ඉතින් ඒ මිනිස්සු සමහර කොහෙද යන්නේ? නේද? එහෙම ප්‍රශ්නත් ඇත්තරම තියෙනවා. ඉතින් ඒක නිසා මේවා මේ తాවකාලික පැලැස්තර අලවලව යනට වැඩිය ඩෙන්ගුලට කට්ටියක් ගිහලා කියනවා අයින් වෙන්න කියලා. ඊට පස්සේ මැලේරියා කට්ටිය ගිහලා කියනවා ආය අයින් වෙන්න කියලා. මාර්ග සංවර්ධනෙන් කියලා කියනවා ආය අයින් වෙන්න කියලා. ඔක්කොම ගිහලා අයින් වෙන්න කිව්වම ඉතින් කොහෙද එයා යන්නේ නේද? එයාලා ඉතින් ඉන්න තැනක් හදලා දුන්නොත් ওই ප්‍රශ්න ටික අඩු කරගන්න පුළුවන්. බලමුක ඉතින් නේද? බලමු සංවේදී දේවල් දැක්කම නොකිය ඉන්නත් බෑ නිපු. ඒක නිසා තමයි කියන්නේ ඉතින් නේද? අපි හිතක් පපුවක් තියෙන මිනිස්සුන් ඉතින්.
1: ඒකනේ. සින්දුවකට යන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ තව අපි ජපානට යන්නත් ඕනේ.
0: ජපානට සින්දුවකින් පස්සෙන් ජපානේ සින්දුවක්
1: අහලා. සින්දුවකට පස්සේ ජපානට අපි යනවා.
0: ජපාන හපන කියනවනේ. වාට ජපානෙත් ඒක ලොකු සම්බන්ධතාවයක් තියෙනවාගේ නේද? ජපානය ගැන උදාහරණ ගන්න.
1: මොකද මට මේ ජපානය ගැන උදාහරණ ගන්න චාමර හේතු ගොඩක් ආවා. ඒවත් එකම කියන්නම්කෝ ඉස්සරහට. දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: අපිට අතීතය වෙනස් කරන්න බෑ, හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යටි,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්,
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි
7: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
5: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: Supreme Radio.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show.
1: දවස බේදමට ඉතින් සල්ලි කාගෙන් හරි ඉල්ලගන්න නැතුව අපි ගාව මොකක් හරි විද්‍යකින් හොයාගන්න පුළුවන් විදියක් තියෙනවා නම් ඉතින් ඒක ගොඩක් හොඳයිනේ චාමර නේද?
2: අනිවාර්යෙන්ම.
1: මොකද ඉතින් මේ දින තත්ත්වය හැටියට තව කාගෙන් හරි ඉල්ලනවා කියලා කියන්නේ මේ මිනිස්සුත් තව කාගෙන් හරි ඉල්ලන ඕන කියන එක තමයි. ඉතින් ඒ තරමටම ප්‍රශ්න ගොඩක ඉන්නේ මිනිස්සු. කොහොම වුණත් ඔයාගේ ජීවිතේට හොඳ විදියට හැමදේම විසඳගන්න උදව් කරන කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය අද සම්පතවා ගත්තොත් එහෙම ආට පුළුවන්කම තියෙනවා එදිනෙදා වේදමරි කීයක් හරි හොයාගන්න.
2: අනිවාර්යෙන් කීයක් හරි කියන්නේ රුපියල් 250,000 දක්වා ඔයාලට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින්
1: තෝරගන්නේ.
2: ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපුණ රුපියල් 250,000යි. අවසාන අංක 4 ගැලපුණ රුපියල් 50,000යි. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අද වියදමට අද සම්පත ලොතරැයි. ජාතික ලොතරැයි මණ්ඩලෙන් අපිට හඳුන්වා දීලා තියෙන එක එක විදිහ අවස්ථා හදන ජාතික ලොතරැයි මණ්ඩලේ අපි කෝටිපතියෙක් කරන්න අපි ලක්ෂපතියෙක් කරන්න නේද?
1: දැන් ඒ පැත්තෙන් එහෙම දෙද්දි චාමර බෙල්වා RB500 කියන ඔයාට එහෙම සල්ලි තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරට විශ්වාසනීය දෙයක් පාවිච්චි කරන්න ඕනේ. මොකද කල්පවැත්ම වැඩි වැඩියෙන් තියෙනවනේ. ඔයාලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒ ව්‍යාපාරේ අඩිතාලම හොඳ විදියට දාන්න ඕනේ. ඒකට තමයි බෙල්වා RB500 තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා බෙල්වා RB500 විශ්වාසෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
2: දැන් දියුණු රාජ්‍යයක ලක්ෂණයක් තමයි අර අඩු නැන්නේ අගනගරයේ සිට දුරට යන්න නෙපු අවස්ථා සීමිත වෙන්න බෑ නේද? හැමෝටම එක සමාන විදිහ අවස්ථාවන්
1: තියෙනවා.
2: ඒක නිසා අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඉතින් මේ ගොඩක් අවස්ථාවන් අගනගරයෙන් ටිකක් දුරට යනකොට ටිකෙන් ටික අඩු වෙනවා දුරත් එක්ක. හැබැයි කසාගල ග්‍රේන් සුපර් එක නම් එහෙම නෙවෙයි. ගමෙන් තමයි වැඩේ පටන්
1: ගත්තේ.
2: නිකන් තද නගරාසන්න නගරවලින් තදාසන නගරවලින් ටිකක් එහයින් තමයි යාලා වැඩේ පටන් ගත්තේ. ඒක නිසා තමයි කසාගල ග්‍රේන් සුපර් දැන් මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කියන තැන්වල ශාඛාවන් පටන් ගන්න
1: තියෙනවා.
2: එයාලා ටිකෙන් ටික තමයි මේ හැමවම සංවර්ධනය කරලා මේක අගනගරයට ගේන්න ලෑස්ති වෙන්නේ. ඒක නිසා තමයි ඔයාලට පුළුවන් අලුත්ම වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න, සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම ලබා ගන්න, කසාගල ග්‍රීන් සුපර් එකට යන්න, ඔබට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලුණු වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම ආයෙත් මතක් කරන්න, මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ගම්පල කියන ශාඛානුවලට යට යන්න පුළුවන්. වාගේ නගරයේ ඉක්මනින්ම කසාගල ග්‍රීන් සුපර් එකක් ආරම්භ කරන්න වැඩ පටන් ගන්න තියෙනවා. හරි, ගිහිල්ලා බලන්න. ඉතින් අලුත් තැනක් අඩුම මිලක් විශ්වාසයෙන් නිතුව ගිහිල්ලෙන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ.
1: එහෙනම් ඉතින් අපි යනවා කෙටි විරාමයකට. වෙලාව මතක් කරන්න 9:34යි.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේන සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar. සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0877 600 1822.
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
7: මල්ලි, කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
8: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
7: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි හරි, ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බෑක්. 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3
5: Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande, magi rata.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා.
1: The Welcome Show.
2: අපි නම් ඔය ආරොන් මාම වගේ නෑන චාමර නේද?
3: අනිවාර්යෙන්.
2: අපි ආරොන් මාම වගේ නෑ. ආරොන් මාම ගිහින් අනිත් කට්ටිය අවසන වගේ ඇවිස්සන අය අතරත් නෑ. හැබැයි රටේ ලෝකේ තියෙන අමුතු අමුතු දේවල් නම් ඔයා ගාවට අපි අරන් යනවා. රටේ තියෙන දේවල්, එතකොට ලෝකේ තියෙන දේවල් මේ හැමදේම අපි අරන් යනවා. ඒ අරන් යන අතරේ මං කියවන ඔයාව ජපානට එක්කන් යන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ජපානට අපි ඔයාව එක්ක යන්න හදන්නේ. ජපානේ තියෙන එක්තරා විශේෂ දූපතකට එක්ක යන්න හදන්නේ. දැන් අපි හැමෝම දන්නවනේ චාමර ජපානේ කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාවලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී ජපානයේ භූගෝලීය තොරතුරු අධිකාරිය නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිමින් හොයාගෙන තියෙනවා. 7000කට වඩා වැඩිමින් හොයාගෙන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. දැන් මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ. අනිත් හැම දූපතක්ම ජනශූන්‍ය ප්‍රදේශ කියලා තමයි කියන්නේ. ඒ දූපත් අතර තියෙනවා එක දූපතක් චාමර කාලකදී මිනිස්සුන්ට නිරයක ඉන්නවා වගේ දැනෙච්ච. ඒ වගේම තවත් කාලෙක මේක මේ ජපානයේ විශේෂයෙන්ම මේ කාර්මික දියුණුවට ලොකුම පිටිවහලක් වෙච්ච දූපතක් සහ තවත් ගොඩාක් මිනිස්සුන්ට මේ ආදායම් හම්බ වෙච්ච දූපතක්. ඒ තමයි හෂිමා දූපත. එහෙමත් නැත්නම් මේ දූපතට කියනවා චාමර මේ ගුන්කන්ජිමා කියලා. එහෙමත් නැත්නම් කියනවා මේ බැටල් ෂිප් අයිලන්ඩ් කියලා. මොකද මේක යුද නැවක හැඩයක් තියෙන දූපතක්. හරියටම ඒ වගේම තියෙන දූපතක්. මේ ඒ කාලේ මේ දූපතේ පිරෙන්නම තිබ්බ චාමර ගොඩනැගිලි. ඒ කියන්නේ මේ දූපත හොයාගෙන මේ දූපතට ගියාට පස්සේ මේ දූපත පිරෙන්නම මේ දූපතේ හැම අංගලකටම තිබ්බේ ගොඩනැගිලි විතරමයි. තියෙන හැම භූමි ප්‍රමාණයම වටලලා මේගොල්ලෝ මේ ලොකු ගොඩනැගිලි තමයි හදලා තිබ්බේ. මීටර 480ක් දිග, මීටර 150ක් පළල මේ කුඩා දූපත 1960 දශකයේ 5200කට එහා මිනිසුන්ට වාසස්ථානයක් වෙලා තිබ්බ චාමර. මෙච්චර පිරිසක් හිටියේ ඇයි කියලා සමහර අයට හිතන්න පුළුවන්. 1890 මේ දූපත සමාගමක් විසින් මිලදී ගන්නවා. ඒ මේ පොළොවට තිබුණු වටිනම ගල් අඟුරු නිධිය නිසා. කොහොම හරි මේකේ පතල් කැණීම් කරන්න මේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1000කට වඩා වැඩියෙන් ගැඹුරට හාරපු පතල් තිබ්බ. ඉතින් ඒ නිසා මේ පතල් වල කැණීම් කරන්න මිනිසුන්ට එන අවස්ථාව හම්බ වුණා. ඉතින් මේ පතල් කැණීම් කරන්න පතල් කම්කරුවන් සිය දහස් ගණනින් මේ දූපතට අරගෙන ආවා. ඔවුන්ට ඉන්න ජපානයේ ප්‍රථම වතාවට උස කොන්ක්‍රීට් නිවාස සංකීර්ණයක් මේ දූපතේ තමයි ඉදිකරන චාමර. ජපානයේ ප්‍රථම වතාවට හැදුනේ. කොහොම හරි මේ කොන්ක්‍රීට් වනාන්තරය ඇතුලේ පාසලක්, රෝහලක්, සිනමා ශාලාවක්, සිල්ලර කඩකාමර, ක්‍රීඩා පෙටි, එතකොට පන්සලක් පවා තිබුණා. මොකද ඉතින් අපි දන්නවනේ ජපානය කියන්නේ බෞද්ධ ආගම නැඹුරුවක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට වෙනම ආගමක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ බෞද්ධ පිළිරුවක් සහ පන්සලක් පවා තිබිලා තියෙනවා. හැබැයි ඉතින් චාමර වැඩේ කියන්නේ ගහක් කොළක් හොයාගන්නවත් නැහැ. අඩුම තරමේ උද්‍යානයක්වත් නැහැ. ඒ තරමටම මේක කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් වෙලා තිබ්බා. කොහොම හරි මේ දූපතේ මේ කළු ඉතිහාසය ආරම්භ වෙන්න පටන් ගන්න චාමර දෙවන ලෝක යුද්ධයේ ඉඳන් 1930 1945 කියන කාලයේදී කොරියානු සහ චීන සිරකරුවන් බලහත්කාරයෙන් මේ ගුන්කන්ජිමා දූපතට අරගෙන ඇවිත් තියෙනවා මේ පතල් කර්මාන්තය සඳහා. කොහොම හරි මේකේ තිබ්බ අධික උෂ්ණත්වය, එතකොට කෑම බීම හිඟකම සහ අනතුරු නිසා සිරකරුවන් විශාල පිරිසක් මිය ගිහින් තියෙනවා. ඒ නිසාම මේ දූපතට නිරයේ දූපත කියලා ඒ කාලේ හැඳුන්වුවා මේ ප්‍රශ්න නිසාම. කොහොම හරි ඔහොම කාලයේ ගිවිගෙන යද්දී මේ ඛනිජ තෙල් භාවිතයට හුරු වෙච්ච නිසාම ගුන්කන්ජිමාවල ගල් අඟුරු වල තේරුමක් නැති වුණා. ගුන්කන්ජිමාවල තියෙන ගල් අඟුරු භාවිතා කළ තේරුමක් නැහැ කියන එක තේරුම් ගත්ත ගමන්ම 1974 දී මේ තැන සම්පූර්ණයෙන්ම වහලා දානවා. දශක 3ක් යනකම් චාමර මේ දූපත තහනම් කරලා තිබ්බේ. කට්ටියට සංචාරයකට පවා යන්න අයිතියක් තිබ්බේ නැහැ. යන්න තහනම් වෙච්ච කලාපයක් තමයි මේ ගුන්කන්ජිමා දූපත කියලා කියන්නේ. 2009 දී සංචාරකයන් සඳහා මේ දූපත විවෘත කරන්න ඕන තීරණය කරනවා. 2015 දී UNESCO ලෝක උරුමයක් විදියටත් මේ ගුන්කන්ජිමා දූපත, එහෙම නැත්නම් හෂිමා දූපත ඔවුන් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ ගුම්කන්ජිමා දූපතේ, එහෙම නැත්නම් හෂිමා දූපතේ අතීතයේ තියෙන්නේ. ඉතින් ඒ කාලේ කාර්මික විප්ලවයට, එහෙම නැත්නම් කාර්මික දියුණුවට ජපානයට ලොකුවට මතහිත දීපු මේ ගුම්කන්ජිමා දූපත කාලෙකදී මිනිසුන්ට ආර්ථිකයට හානියක්, ඒ කියන්නේ ආර්ථිකයට අවශ්‍යතාවයක් සපයන තැනක් වුණාට චාම්ර තවත් කාලෙකදී මිනිසුන්ට ජීවත් වෙන්න නිරේ දූපතක් බවටත් පත් කරලා තියෙනවා.
3: ඒකනේ තින්නේ ජපාන හපන කිව්වට තින්නේ. ඒ කියන්නේ පළවෙනි මේ මහල් නිවාසත් හදලා තියෙනවද මේ කාලය තුල? ඒක
2: පළවෙනි මහල් නිවාස කොන්ක්‍රීට් වලින්. ජපානයේ සාමාන්‍යයෙන් අපි දන්නවානේ චාම්බර හැමතිස්සෙම භූමිකම්පා සිද්ධ වෙන වැඩිපුරම මේ සුනාමි තත්ත්වය, එහෙම වැඩිපුර මේ අනුතරංග වීම කරන තැනක් කියලා. ඉතින් ඒකත් එක්කම ඉතින් ලොකු උගඩ නැගිලි එහෙම වැඩිපුර ඒ කාලේ හදලා තියෙන්නේ නැතුව ඇති. මොකද මේ කියන්නේ 1930-45 කියන කාලේනේ චාම්රීට කලින්නේ, දෙවන ලෝක යුද්ධයටත් කලින් මේ කියන්නේ. එතකොට ඒ කාලේ හදපු ලොකුම බිල්ඩින් එක තියෙන එක ලෝක ප්‍රසිද්ධ සමාගමක් තමයි චාම්බර මේ තැන මිලදී ගන්න. ඉතින් ඒ නිසාම ඔවුන්ට මුදල් තිබ්බ හදන්න. ඉතින් ඔවුන් මේ විදිහට හැදුවා. කොහොම හරි මිනිස්සු ඒකේ වාසය කරා. දැනුත් චාම්බර, ඒ කියන්නේ දැන් මේක මේ ගරා වැටීමට ලක් වෙලා තියෙන ගොඩක් ඒවා කරලා බඳලා හිම තියෙන. හැබැයි දැන් ආපහු ජපාන් රජයේ මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ටික ටික ප්‍රතිසංස්කරණය කරනවා. මොකද මේක සංචාරක ආකර්ෂණයේ වැඩිපුරම දිනාගත් වෙනා බවට පත්වලා තියෙන නිසා ජපානි දන්නවා තමන්ගේ රටට ඩොලර් අරන් යන්නේ කොහොමද, තමන්ගේ රට සංවර්ධනය කරන්න කොහොමද කියන එක ජපානි දන්න නිසාම ජපානයකට අවශ්‍ය කරන දේවල් ටික හරි පිළිවෙට කරගෙන යනවා.
3: ඉතින් ඔන්න ඔයත් ගියොත් අනිවාර්යෙන් ඉතින් නේද ජපානයට ගියොත් ඔය දූපත එහෙමත් ගිහිල්ලා එන්න නිකක් ඉතින්නේ. ජපාන් යන හිණ තියෙනවනේ කට්ටිය.
2: ලංකාවේ ගොඩක් කට්ටිය දැන් ජපානේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ජපානේ ඉන්න කට්ටිය ඉන්නවා නම් ඔය නිවාඩුවක් හම්බ වෙච්ච වෙලාවට තියෙන මුදල් හදල් ටික බැලන්ස් කරගෙන ගිහින් එන්න නේද විතර.
3: බල්ලෙන්න ගිහිල්ලා.
2: එහෙනම් ඉතින් අපි යන ලෑස්ටි එකට විරාමයකට වෙලාව මතක් කරන්න උදේ 9:47.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
1: දෙන්නම්කො හොඳ වර්ගයක
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
4: මෙන්වා බෙති දන්න කියන GI බොක්ස් බා
5: දශක පහක් පුරා පිත්තල බහඬ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් කොට චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් කොට
6: පෙරලිකාර සඳුදා
7: කේන්ති යන හේතු මොනවද මෙන්න මේවා හරි
6: සුවබර අඟහරුවාදා
8: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
6: හැඩකාර බදාදා
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
6: රස පිරි බ්‍රහස්පතින්දා
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරන
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
12: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
13: 89.1 89.3
12: Supreme Radio

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show.
1: මයි ජාලි නාලාවූ කියලන කියන්න පා වෙලා මොකද හැමෝටම කේන්ති ගෙහී නහර ඇයි යන වස්සර තෙවිල දෙවිලා ඉන්න එනිසා ඔය වගේ දේවල් කියන කටිසට කරගන්න පා පොඩ්ඩක් හොඳට මෝඩ් එක මොනවාගේද කියල බල්ල කියන්න ඕනේ හරි ඒම නැත්තන් කිය ඔයාබ විකාර කතාගන්න මම හොඳටම තෙමිලා ඉන්න මොනා කියවන වදන්න කියල බැනු හගන්න වන්න හරි න ඔයවාගේ තමයි ජාමන දැන් සහරකරට පිරිමිලාමට තම වැඩිපුරම් බැනු හන්න වෙන්න වැඩේ හරියට උන් නෑ කියලා කිවොත් එහෙම හිතන්නක දැන් අපි ගයක් හදනවා කියලා එහෙම නැත්නම් ඉතින් ගයක් හදනවා එතකොට අපිට වෙල්ඩින් වැඩක් කරගන්නවා වැඩිපුරම ওই සම්බන්ධයෙන් වැඩිපුර දැනුම තියෙන පිරිමි ළමයින්ටනේ. එතකොට ගෑන් ළමයින්ට පිරිමි ළමයින්ට අවධානය දීලා ආහාරය වාර වැඩි කරගන්න කියලා ඉන්නවා. ඊට පස්සේ ඕක වැඩේ නිකන් හරි මේ අවුල් වුණොත් එහෙම ඊට පස්සේ බැනුම් අහන්නේ තේ පිරිමි පාර්ශ්වය තමයි. ඔව් ඉතින් ඔයා මහලකට කිව්වනම් කොහොමද? ඔයා කිව්වේ එයා හොඳට වෙල්ඩින් වැඩ කරන දන්නවා කියලා. දැන් බලන්නකෝ දැන් වැඩෙත් බලන්නකෝ වැඩෙත් දෙකයි ඔයත් එකයි. ඒ මනුස්සයත් එකයි කරන්න ඕන මනුස්සයත් එකයි ගෙනාපු බඩුත් එකයි. එහෙම කියන්නේ බරින්නේ ඉතින්.
2: එහෙම වෙලාවට තමයි ඉතින්
1: වැඩේ නොකර ඉඳලා
2: හොඳයි. කියන්න හිතෙන්නේ නේද?
1: ඒ වෙලාවට තමයි ඉතින් වැඩේ නොකර ඉඳලා හොඳයි.
2: කටවහ ගන්න ගියා වෙල්ඩින් තියන්න හිතෙන්නේ ඒ වෙලාවට තමයි. ඉතින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලින් ඔය වැඩේ කරනවා නම් ඔය කාගෙන්වත් කතන්දර අහන්න දෙයක් නැහැ. නේද? මොකද අවම ලෝබර අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් SLS සහතික කළ ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඔයා නිෂ්පාදන කරන කෙනෙක් නම් මේ බෝඩක් යකඩත් එක්ක ඉන්න කෙනෙක් නම් නේද? මේ නිෂ්පාදන කර්මාංශාලාවක වැඩ තියෙනවනේ. අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න විශ්වාසය සහතික. එතකොට වැඩේ හරියට උන්නේ නැහැ. මේ හදපුවා මෙන්න මේ මොකද්ද මේ වේ ඔකක් නැහැ නේ මල කාලා.
1: ඔව්.
2: ඔහොම වෙලා ප්‍රශ්න දාන්නේ නැහැ ඊට පස්සේ
1: නේද? අනේ හරියට පෑස්සෙල නැහැ. මේ බාන්නුක පහතලා කී දවසක් දාන්නේ මේ ඔක්කොම පාසපතන් වලින් කැඩිලානේ කියලා හගන්න ඕන වෙන්නේ නැත්නම්.
2: ඕන වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන්න.
1: දර නිදහණයක් ගන්න ඕනේ. හරියට රුපියල් 40ක් වේදන් කරලා දර නිදහණයක් ගත්තොත් එහෙම ගොඩාක් අයගේ කටවල් රැහැයි චාමර. හැබැයි සමහර අය කෙනා කටවල් ඇරෙයි. ඈ ඇත්තද? එච්චර ගන්න කියාට හම්බෙලා බලන්නකෝ කිතින්නේ දිවාටමනේ හම්බ වෙලා තියෙන්නේ කියන හැම කටවල් ඇරෙයි.
2: අනිවාර්යයෙන් රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් මේ මාසේ 29 වෙනිදා බිහි කරන්න පුළුවන් කමක් ලැබුණා දර නිදහණේ ලොතරැයියට. දැන් ඉතින් ඔන්න කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු කරවන ගමන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න පුළුවන්. ජාතිය මහා ධන සම්පත ධන නිදහණේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් අරගෙන ජීවිතේ හීන හැබෑ කරගන්න.
1: එහෙනම් ඉතින් වාහේ අපියා.
2: අපි එහෙනම් යන්නම් හෙට එන්න.
1: ඔව් හෙට එන්නම්. හෙටත් අනේ උදේට බස් එක නගින වෙලාවට වහින්න පොද අයියනේ. ඒ වෙලාවට වහින්න නැතුව.
2: බස් මට පේන්න බැරිුන්නේ අපි යන්ද?
1: එහෙනම් පරිස්සමෙන් ඉන්න සුබ දවසක් හැමෝටම. මම මනිෂා විතේන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.
2: එහෙනම් ජය වේවා. සුබ දවසක් ඔයාට මං චාමර.
1: සුබ වැසි දවසක්. මම නිපුණිකා.

0: විග්‍රහය
1: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: අයිබෝවන් සුබ දැසනක් අලුත් පැයක් වෙලාව මතක් කරන්න අංගු 2:10 විනාඩියකයි දැන් වෙලාව.
6: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
7: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. බොවන් සුබෝදෑසනක් උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව. අලුත් සතියක් අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් වැඩසටහන පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් සඳුදා දවස කියලා කියන්නේ පෙරලිකාර ජීවිතයක් ඔයාට ලබා ගන්න කොහොමද? එතකොට ඔයාගේ ජීවිතේ ලස්සන්ට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, කාලය කළමනා කරගෙන අපේ අනිත් හැමදේම බැලන්ස් කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කොහොමද? මෙන්න මේකෙන් හැම දෙයක් ගැනම ඔයාට කියලා දෙන සහ ඔයාත් එක්ක කතා කරන එකම දවස තමයි පෙරලිකාර සඳුදා දවස කියලා කියන්නේ. දෙන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් තුලින් අද දවසේදීත් ඒ වගේම කතා බහක් සිද්ධ කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ පැය දෙක මග අරගන්න නැතුව අහගෙන හිටියොත් එහෙම ඔයාට පුළුවන්කම ලැබෙනවාද දවසේදී මොනවා ගැනද කතා කරන්න කියන දේ ගැන දැනගන්න. ඉතින් හේදවල ඒ විදිහට මතක් කරද්දී මතක් කරන්න ඕනේ තවත් දෙයක් තිරේ, තමයි ඩෙංගු. ඔන්න දැන් මේ වෙද්දී ඩෙංගු දවසකට 600-650 ප්‍රමාණය පහු කරනවා කියලා තමයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කරන්නේ. ඉතින් මේ දක්වා කාලයේදී රෝගීන් 46,037 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කියලත් ඔය විදිහට සෞඛ්‍යංශ දැනුවත් කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම මහජනතාව, ඒ කියන්නේ ඔයාගෙන් ඉල්ලන්නේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගන්න කියන කාරණාව. මොකද අපි නොදැනුවත්කම නිසා, මේ කාලගුණයේ වෙනස් වීම නිසා, ඒ අධික වර්ෂාව නිසා සමහරක් වෙලාවල් වලට වතුර පිරෙන ස්ථාන තියෙන පුළුවන්. ඉතින් මේ ගැන හොයලා බලලා මේවා පිරිසිදු කරලා තියාගන්න කියන එක ගැන තමයි මේ විදිහට දැනුවත් කරන්නේ. මොකද ඒ තත්ත්වය මහජනතාව විදිහට අපි වළක්ව ගත්තේ නැති වුණොත් අපිට ප්‍රශ්න ගොඩකට තව ඉස්සරහදී මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා සෞඛ්‍යංශ වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් ගැනත් මතක තියාගෙන මොන දේ කරන්නත් අපේ සෞඛ්‍ය හොඳින් තියාගෙන ඉන්න ඕනේ නේද? ඉතින් ඒ දේවලුත් ඒ විදිහට මතක තියාගෙන අද පෙරලිකාර සඳුදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අහගෙන ඉන්න අද කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ජීවිතය ගැන කතා කරනකොට එකක් දෙකක් කතා කළා හරියන්නේ නැහැනේ, හැම තැනක් ගැනම කතා කරන්න ඕනේ. අපි සාර්ථක වෙන්න ඕනේ කොහොමද? එතකොට අපි වැටිච්ච තැනින් නැගිටින්න ඕනේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, අපි අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි අපි හරියට කොහොමද අඳුනගන්නේ? මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න ඕනනේ. ඉතින් එහෙම කතා කරන දවසකට තමයි මේ විදිහට ඔයාලට ආරාධනා කරන්නේ. එහෙමනම් මේ පැය දෙක මග අරගන්න නැතුව ඔය විදිහට මහගෙන ඉන්න ඕනේ. වෙලාවත් මතක් කරගෙනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. දිකට මහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 10යි තැන් වෙලාව. මම මනිෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 14යි දැන් වෙලාව.
2: අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
8: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
9: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහනේ.
10: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
11: ටෙම්පෝ ටවුන්
10: with ආශි.
12: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
13: 89.1 89.3
14: සුප්‍රීම් රේඩියෝ.
13: මගේ හඬ මගේ රටේ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම මම කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 26යි දැන් වෙලාව. හරි, දැන් පෙරලිකාර සඳුදා දවස අහගෙන ඉන්නකොට අපි ඇත්තටම මේ ජීවිතේ ඉස්සරහට යන විදිහ ගැන කතා කරනවා. ජීවිතේ හදාගන්න ඕන පාරවල් ගැන කතා කරනවා. මේ මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ගැන පෙරලිකාර සඳුදා දවසින් අපි කතා බහ කරනවානේ. ඉතින් අන්න ඒ විදිහටම අපි මේ කතා කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ඇතුළාන්තයේ තියෙන හැඟීම් කිරලා මැනලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමය ගැන. එහෙමත් නැත්නම් අන්නේ ඒ තේරුම් ගැනීම ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. සමහරක් වෙලාවල් වලට අපිට අපේ හැඟීම් තේරුම් ගන්න බැරි වෙනවනේ. අන්නේ හැඟීම් තේරුම් ගන්න බැරි වුණ වෙලාවල් වලට තමයි අපිට අපි ඇතුළේ ගැටුමක් නිර්මාණය වෙන්නේ. හිම නිර්මාණය වුණාට පස්සේ තමයි අන්තිමට හිතෙන්නේ මම මේ ලෝකෙට කිසිම වැඩක් නැත කෙනෙක්. මට අඩුම තරමේ මගෙන්වත් කිසිම වැඩක් නැහැ. ඒ නිසා මම මේ තරම් කාලයක් මේ ජීවිතේ ගෙවලා දාන එක කිසි තේරුමක් නැහැ කියලා අපිට හිතෙන්න පටන් ගන්නේ අපි අපේ ඇතුළාන්තයේ තියෙන හැඟීම් හරියට තේරුම් ගන්න උත්සාහ නොකිරීම නිසා. ඒ නිසා තමයි මට හිතුනේ අද අපේ හැඟීම් ගැන, එහෙමත් නැත්නම් අපිට දැනෙන දේවල් ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මේ දේවල් ගැන කතා කරගෙන යනකොට, මේ හැඟීම් දැනීම් ගැන විශේෂයෙන්ම කතා කරගෙන ඉස්සරහට යනකොට අංක එකටම තියෙන දෙයක් තමයි තනිකම කියලා කියන්නේ. මට හිතුණා මේ තනිකමෙන්ම අද චුට්ටක් කතා කරන්න පටන් ගන්න ඕනේ කියලා. දැන් ගොඩක් වෙලාවල් වලට තනිකම කියපු ගමන් අපිට හිතෙන්නේ, එහෙමත් නැත්නම් කෙනෙක්ට හිතෙන්නේ කාමරයක් ඇතුලේ, එහෙමත් නැත්නම් ගෙයක් ඇතුලේ තනි වෙලා ඉන්න එක තනිකම කියලානේ ගොඩක් වෙලාවල් වලට අපිට හිතෙන්නේ. හැබැයි තනිකම කියන එක ඊට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. තනි වෙනවා කියලා කියන්නේ, එහෙමත් නැත්නම් තනිකම දැනෙනවා කියලා කියන්නේ විශාල පිරිසක් මැද්දේ වුණත් ඔයාට දැනෙනවා නම් මට කවුරුත් නැහැ, මට අඩුම තරමේ මාත් එක කතා කරන්න, මාත් එක හිනා වෙන, මගේ හිනාවේ තේරුම තේරුම් ගන්න, මගේ ඇස්වලින් කියන දේවල් තේරුම් ගන්න, මගේ හිතේ තියෙන දේ අඩුම තරමේ ළඟින් යන්නවත් කියාගන්න පුළුවන් තරමේ තේරුම් ගන්න කෙනෙක් නැහැ කියලා දැනෙනවා නම් ඔයාට විශාල පිරිසක් මැද වුණත් අන්න ඒක තමයි තනිකම කියලා කියනවා. නිතරම මේ ඒ පිරිස මැද්දේ වුණත් හුදෙකලා වෙන්න බලනවා නම්, තනි වෙන්න බලනවා නම්, ඔයාව විතරක් ඔයා ඔත් එක විතරක් ඔයා කතා කරන්න ඕන කියලා හිතනවා නම් මේක තමයි තනි වෙනවා කියලා කියන්නේ. එහෙමත් නැත්නම් තනිකම කියලා කියන්නේ මෙන්න මේ සිතුවිල්ලට. ඉතින් අපි මේ තනිකම හරියට අඳුන ගන්න යන්නේ අපි හිතන්නේ මේ ගෙයක් ඇතුලේ හරි, කාමරයක් ඇතුලේ හරි, එහෙමත් නැත්නම් මේ ගෙදර කවුරුවත් නැති වෙලාවක හරි තනියෙන් ඉන්නවා නම් ආයෙක තමයි තනිකම. මෙතනින් එහාට මට කතා කරන්න කවුරුත් නැති නිසා මම තනි වෙලා. ඔන්න ඕකනේ අපේ ඔළුවේ වැඩ කරන්නේ. හැබැයි තනිකම කියලා කියන්නේ විශාල පිරිසක් මැද්දේ වුණත් ඔයාට හිතනවා නම් ඔයාට කවුරුවත් නැහැ, මට මගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැහැ, මම හිතන්නේ මම වහගෙන ඉන්න පුළුවන් කෙනෙක් මේ කට්ටිය ඇතුලේ ඇත්ති කියලා එහෙම ඔයාට හිතෙන්න පටන් ගන්නවා නම්, එහෙම හිතෙනවා නම් ඒකට තමයි තනිකම කියලා කියන්නේ. ඉතින් සමහර අය මේ හැමෝටම ශක්තියක් වෙනවනේ. හැබැයි ඒ ශක්තියක් වෙන මිනිස්සුන්ට ශක්තියක් වෙන්න ගොඩාක් වෙලාවල් වලට අපිට බැරි වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ශක්තියක් වෙන පුද්ගලයෝ තමයි ගොඩාක් වෙලාවල් වලට තනිකමට ආදරය කරන්න පටන් ගන්නේ. දැන් ඔයාට හිතෙනවා නම් ඔයාගේ හිතේ තියෙන දේ කියන්න කෙනෙක් නැහැ කියලා, ඔයාට හිතෙනවා නම් ඔයාගේ වේදනාව තේරුම් ගන්න කෙනෙක් නැහැ කියලා, ඔයාගේ නිහඬකම අහන්න කෙනෙක් නැහැ කියලා ඔයාට හිතෙන වෙලාවට, ඔයාට දැනෙන වෙලාවල් වලට ඔයාට හිතෙන්න පුළුවන් මේ මුළු ජීවිතේම මං අර කලින් කිව්වා වගේ මේ මුළු ජීවිතේම මට හරි බරක් කියලා. හැබැයි ඔයා ඒ බරත් එක්ක ඔයාව දුර්වල කෙනෙක් විදිහට තේරුම් ගන්නවනේ. එහෙමත් නැත්නම් ඔයාව දුර්වල කෙනෙක් විදිහට කාට හරි අඳුන්වල දෙනවා නම් ඒක ඔයා කරන ලොකුම ලොකු වැරැද්දක්. මොකද තනිකම කියලා කියන්නේ අපි හැමෝගෙම මනුස්සකමේ කොටසක්. මෙතනදී මේ තනිවීම ඇතුළතදී අපි තනිවීම බාර ගන්න විදිහ වෙනස්, අපිට තනි වෙන්න එක එක්කෙනාට මූණපාන වෙන සිද්ධීන් වෙනස්, වෙලාවන් වෙනස්. මෙන්න මේ දේවලුත් එක්ක තමයි තනිවීම අපි හැමෝගෙම වෙනස් වෙන්නේ. ඉතින් ඔයා හිතනවා නම් මේ තනිවීම තියෙන මම දුර්වල කෙනෙක් කියලා මට හැම වෙලාවෙම කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා මම තනි වෙලා මම මේ තනිවීම ඇතුලේ දුර්වල කෙනෙක් කියලා ඔයා හිතනවා නම් ඇත්තටම ඒක හරිම වැරදි දෙයක්. මොකද තනිවීම කියලා කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්. ඉතින් මේ දේ ඇතුලේ මේ මිනිස්සු හැමෝගෙම ඇතුලේ තියෙන මනුස්සකමේ කොටසකට තමයි ඔය තනිවීම කියලා කියන්නේ. ඉතින් මම පුංචි දෙයක් කියන්නද, මෙහෙම තනි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ තනිකම ඔයාගේ හොඳම යාළුවා කරගන්න. තනි වෙච්ච වෙලාවල් වලට ඔයාගේ හැකියාවන් වලින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නිකන් හිතන්නකෝ, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා, ඔයාට ලස්සනට සිං කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. මෙන්න මේ වෙලාවල් වලට ඔයාට, ඔයා තනි වෙලා ඉන්න වෙලාවල් වලට ඔයාට නිර්මාණාත්මක අදහස් කල්පනා කරොත් මහ ගොඩක් ගලාගෙන එන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා තනිකම ඔයාගේ හොඳම යාළුවා කරගත්තොත් ඔයා කොයිම වෙලාවකවත් ඔයා දුර්වල කෙනෙක් විදිහට තව කෙනෙක්ට හඳුන්වලා දෙන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තනිකම කියලා කියන්නේ දුර්වලකමක් නෙවෙයි කියනද ඔයා මතක තියාගන්න ඕනේ. අර අපි කතාවටත් කියනවනේ, සමහර කටුක කාල පරිච්ඡේද අවසන් කළා ජීවිතේ ඉස්සරහට යද්දී අවසානයේදී අපිට වසන්තය ළඟා වෙනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට වසන්තය ඔයාගේ ජීවිතයටත් ළඟා කරගන්න නම් තනිකම කියන දේ දුර්වලකමක් විදිහට තේරුම් ගන්න එක ඔයා අදම නවත්ත ගන්න ඕනේ. තනිකම කියලා කියන්නේ ඇත්තටම දුර්වලකමක් නෙවෙයි. මේ අපි හිතන පතන විදිහත් එක්ක තමයි මේ හැම දෙම ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා තනිකම හොඳම යාළුවා කරගෙන ඔයාට ඉගෙන ගන්න ඕන දේවල්, ඔයාට ඉස්සරහට අරගෙන යන්න ඕන දේවල් ඒව වැඩි දියුණු කරගෙන තනිකමත් එක්ක ඉස්සරහට ගියොත් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ වසන්ත කාලය හරි ඉක්මනින්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න. ඉතින් ඒ නිසා තනිකම එහෙමනම් හොඳම යාළුවා කරගන්න මතක තියාගන්න ඕනේ. හරිද? දැන් තේරෙනවානේ තනිකම කියන්නේ මොකක්ද කියලා. තනිකම කියලා කියන්නේ අර කාමරයක ගේක තනියෙන් ඉන්න එක නෙවෙයි. තනිකම කියලා කියන්නේ විශාල පිරිසක් මැද්දේ වුණත් මට කවුරුත් නැහැ, මට ඉන්නේ මං විතරයි, මාත් එක්ක කතා කරන්න මාව තේරුම් ගන්න මාත් එක්ක හිනා වෙන කවුරුත් නැහැ කියන හැඟීම ඔයාට දැනෙනවා නම් සමහරක් විට කෙනෙක් ඔයත් එක්ක කතා කරන්න එන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ හිතේ වැඩ කරන්නේ මට කවුරුත් නැහැ, මට ඉන්නේ මං විතරයි, මාව කවුරුත් තේරුම් ගන්න නැහැ කියන දේවල්නේ. ඉතින් අන්න ඒ දේවල් ඔයාගේ හිතේ වැඩ කරනකොට තමයි ඔය තනිකම කියන දේ ඔයාට දැනෙන්න පටන් ගන්නෙ. අන්න ඕක තමයි තනිකමේ වෙනස. දැන් ඔයාට තේරුණා නේද තනිකම කියන්නේ මොකක්ද කියලා? එහෙමනම් තනිකම දුර්වලකමක් විදිහට තේරුම් ගන්න එකත් නවත්තන්න පුරුදු වෙන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් පෙරලිකාන සඳුදා දවසේ මේ විදිහටත් මේ දේවල් කතා කරගෙන ඉස්සරහට යනකොට ලස්සන සින්දුවකට යන්න තමයි මට හිතෙන්නේ. හැබැයි ඒට කලින් මට හිතෙනවා පුංචිම පුංචි විරාමයකට ගිහිල්ලා ලස්සන සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා. එහෙමනම් දිගටම අහගෙන ඉන්න වෙලාව මතක් කළා, පුංචි පුංචි විරාමයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේ 10 විනාඩි 34 දැන් වෙලාව.
1: පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන් ගියේ බීජින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේවා විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
4: මේ කියන ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
3: නෑ නෑ නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක ඍණ 18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: අසු නවයයි තුන. Supreme Radio.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 46යි දැන් වෙලාව.
2: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 22
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටි
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
5: අයියෝ මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
7: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: The welcome show.
13: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
12: The welcome show.
11: අනුග්‍රහය
14: hina

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
2: මගේ හඬ මගේ රට.
3: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
4: උදේ 10:48 දැන් වෙලාව. ඉතින් මේ පැත්තට කතා කරපු කිප දෙනෙක් ඉන්නවා. ඒ කටයුතු එකතු කරගෙන තමයි මම ලෑස්ති වෙන්නේ. නුගේගොඩට මුලින්ම යනවා. ඉතින් නුගේගොඩින් රංජනී කතා කරා පුතා විහස් එවගේම හස්බන්ඩ් ජගත්වත් එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මනීෂ අපිත් ඔයාව හරි මාතරේ නැහගෙන ඉන්නවා. අදනම් දවසෙම චුට්ටක් වැසි ස්වභාවයක් තියෙනවා. ඒ වුණාට ඉතින් පුළුවන් හැම වෙලාවෙම ඔන්න සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි රංජනී කිව්වේ නුගේගොඩින්. ඒත් එක්කම කටුවාවලට යනවා. කටුවාවලින් අනෝම මට කතා කරා. අනෝම කතා කරලා කිව්වෙත් ඒ පැත්තට වහිනවා කියලන්නේ. අනෝම මෙහිටත් වහිනවා. හරිම දැන් ඉතින් අනෝමගේ පවුල හැමෝම හරිම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අනෝම කිව්වේ. ඒත් එක්කම කැස්බෑවට යනවා. නයන කතා කරා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. වැඩකින තැන ඉන්න කටිය හැමෝම එකතු කරගන්න. මනිෂා නම් කියන්න විදිහක් නෑ, මොකද එච්චරට කට්ටිය ඉන්නවා. එනිසා කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා තමයි ඒ විදිහට නයන කිව්වේ කැස්බෑවෙන්. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න ගමන් යන්න හදන අපේ WhatsApp එකේ පැත්තට ඒ පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්න. සාශින්ව ගාල හිනිදුමින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන. ඒත් එක්කම කෙඩියේ සමනසිංහ සේරුවාවල ඉඳන් ඉන්නවා. පවුලේ හැමෝමයි යාළුවෝ හැමෝමයි හරි මාතරේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි සේරුවාවලින් කෙඩියේ සමරසිංහ කියලා තියෙන. ඒත් එක්කම අනුර ඉන්නවා පුස්සල්ලාවෙන්. BF ජනපදයේ කට්ටිය හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිකට මහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න නම් උදේ 10:50 ඔයාට කතා කරන්න පුළුවන් මේ පැත්තට. ඊළඟ පැයේදීත් අපේ ආතරෙන් මොනගහමු. දිකට මහගෙන ඉන්න. 89.1 89.3 Supreme Radio Supreme Lifestyle.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: අලුත් පැයක් වෙලාවම මතක් කරන්නම් 11 විනාඩියකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. හය විනාඩි හතයි දැන් වෙලාව. එකයන්නේ දෙවනි පැයත් එක්ක තමයි ඔයයි මොමයි මේ විදිහට අයමත් මුණගැහෙන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුතා දවස තමයි ඔයා මේ විදිහට අහගෙන ඉන්න. දැන් අපි කලින් පැයේදී තනිකම ගැන කතා කරා. මට හිතුණා මේ පැයේදී පොඩක් වෙනස් දෙයක් ගැන කතා කරන්න ඕනි කියලා. දැන් ඇත්තටම අපි හැමෝම හරිම කාර්යබහුල මිනිස්සුනේ නේද? ඇත්තටම අපිට අපි ගැන හිතන්නවත් පුංචි වෙලාවක් හොයාගෙන හරි අමාරුයිනේ. ඉතින් මෙන්න මේ නිසාම අපේ හිත නිදහස් කරගන්න අපිත් එක්ක කවුරු හරි කතා කරන්න ඌමනා නිසා, එතකොට අපිට කෙනෙක් එක්ක හිනා වෙන්න, මෙන්න මේ වගේ දේවල් වලට විශේෂයෙන්ම අපිට ආදරය කරන්න කෙනෙක් ඌමනා වෙනවනේ. එතකොට අපි කෙනෙක්ව තෝරගන්නවා. මෙන්න මෙහෙම තෝරගත්තට පස්සේ අපි අපේ නිදහස හොයාගන්න තෝරගන්න කෙනාගෙන් අපේ නිදහස හොයාගන්නකොට එයාගේ නිදහස ගැන ඔයා හිතනවද? එහෙමත් නැත්නම් එයාගේ නිදහස නැති කරනවද? දැන් ගොඩක් වෙලාවල් වලට අපි හැමෝම ආදරේ නාමයෙන් පුංචි පුංචි නීති දානවනේ නේද? ගෑනු ළමයා නම් පිරිමි ළමයාට පොඩි නීති ටිකක් දානවා, පිරිමි ළමයා නම් ගෑනු ළමයාට පොඩි නීති ටිකක් දානවා. එහෙම කරනවනේ ඉතින් නේද? හැබැයි මතක තියාගන්න ඕන එකම දේ තමයි මේ නිදහස කියන දෙයට අපි හැමෝම කැමති. සම්බන්ධතාවයක් ඇතුළතදී වුණත්, එතකොට වෙන සම්බන්ධතාවක් ඇතුළතදී වුණත් නිදහස කියන දෙයට අපි හැමෝම ආදරය කරනවා, ආස කරනවා. නිදහස තමයි අපි හැම තැනකදීම හොයන්නේ. අපේ ඔළුව නිදහස් කරගන්න අපි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තට පස්සේ ඒක දිගින් දිගටම සම්පූර්ණ කරගෙන ඉස්සරහට යනකොට එයාට නීතිමාලාවක් දාලා, ඔයා මේක කරන්න එපා, ඔයා මේක කරන්න එපා, මෙහෙම ඉන්න ඕනේ, මෙයත් එක්ක කතා කරන්න බෑ, මේ කෝල්ස් වලට ආන්සර් කරන්න බෑ, මෙහෙම නීතිමාලාවක් දානවා නම් අර අපි අපේ මනස නිදහස් කරගන්න, හිත නිදහස් කරගන්න ඒ තෝරගත්ත කෙනාට ඇත්තටම අපි තුලින් නිදහසක් තියනවාද? අපි අපිව නිදහස් කරගන්නවා වෙන්න ඇති ඒ දේවල් වලින්. හැබැයි අර අපි අපේ නිදහසට තෝරගත්ත කෙනාට අපෙන් නිදහසක් ලැබෙනවද? තව කුංචි දෙයක් කියන්නද? ඇත්තටම සමහර දේවල් ලස්සන වෙන්නේ ටිකක් නිදහස දුන්නාම කියන දේ තෝයා මතක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම මේ දවස්වල මේ සිද්ධ වෙන දේවලුත් එක්ක වර්තමානයේ අපි දකිනවනේ හදිස්සි කෝපය නිසා කොච්චරක් නම් දේවල් සිද්ධ වෙනවද කියලා. තරුණ ජීවිත සමහරක් වෙලාවල් වලට නිකරුණේ නිරපරාදේ නාස්ති වෙලා යන වෙලාවල් අපි අපේ ඇස් වලටම දැන් මේ වෙනකොට දකින වහනවා. මේ හැමදේම සිද්ධ වෙනකොට ඇත්තටම අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර දේවල් ලස්සන වෙන්නේ ඒ දේවල් වලට ටිකක් නිදහස දුන්නහම කියන දේ. ඉතින් මේ නිදහස කියලා කියන්නේ මං කලින් කිව්ව විදිහටම අපි හැමෝම හොයන සහ අපි හැමෝටම අවශ්‍ය දෙයක්. සම්බන්ධතාවයක් ඇතුළතදී වුණත් අපි අනිත් කෙනාට අපේ ආදරේ වැඩියෙන් පෙන්වන්න උවමනා නිසා ඔයා මේ මේවා කරන්න එපා, මේවා කරන්න එපා, මෙහෙම ඉන්න එපා, මෙහෙම ඉන්න එපා, අරහෙම ඉන්න එපා කියලා අපි නීති දැම්මට ඒක එයාට අපි තුළ තියෙන ආදරේ නිසා අපි කරාට සමහරක් විට ඒක එයාට වදයක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අපේ දේවල් වලට උපරිම නිදහසක් දෙන්න ඕනේ. ඉතින් ඔයා මතක තියාගන්න ඕනේ ජීවිතේ හැම දෙයක්ම අපේ පාලනය යටතේ තියාගන්න බෑ කියන කාරණාව. විශේෂයෙන්ම මිනිස්සු, සම්බන්ධතා, අනාගතය, අවස්ථා, මෙන්න මේ වගේ මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අපි පාලනය කරන්න උත්සාහ කරනකොට අපිට සිද්ධ වෙන එක නරක දෙයක් තමයි අපි ඇතුළේ වෙහෙසටපත් වෙනවා. එතකොට අපිට හොයාගන්න බැරි වෙනවා මම ඇයි මේ කෙනාව තෝරගත්තේ, මට මොකක් මොන හේතුවක් නිසාද මම මෙයාව තෝරගත්තේ. මෙන්න මේ වගේ දේවල් අපි තුළින් අපි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අපි අපේ හිත නිදහස් කරගන්න, අපි අපේ සතුට හොයාගන්න, එතකොට අපි අපේ හිතේ තියෙන දේවල් කියන්න, අපිවම නිදහස් කරගන්න. අපි කෙනෙක්ව හොයාගත්තට පස්සේ අපි නිසා සිද්ධ වෙච්ච

පුංචි දේවල් වලින් එයාගේ තුල සිද්ධ වෙනේ හැසිරීම් රටාවේ වෙනස් වීම තුලින් අපි හිතන්න පටන් ගන්නවා, ඇයි මම මේ දේවල් කරේ, ඇයි මම මේ සම්බන්ධතාවය පටන් ගත්තේ, මට මේ සම්බන්ධතාවය ඇතුළේ ඇත්තටම නිදහසක් නෑ නේද කියලා. හැබැයි හරියට කල්පනා කළ බැලුවොත් එහෙම අපි තමයි වැරද්ද කළා තියෙන්නේ. අපි නිදහස හොයාගත්ත කෙනාට අපි ආදරේ කියලා පෙන්වන්න ඒ කෙනාට නීති රාමු ගොඩාක් දානවා. එහෙම දැම්මට පස්සේ එයා ඇත්තටම එයාගේ නිදහස හොයාගෙන යන්න තමයි වැඩිපුර උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි අතර සිතවන ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එහෙම කරන්න නැතුව අපි හැමෝටම නිදහස උරුමයි. අපි හැමෝම කැමති නිදහසෙන් ඉන්න, සතුටින් ඉන්න. ඉතින් ඒ නිසා ඒ සිතුම් පැතුම් තේරුම් අරගෙන අපි කෙනෙක්ව තෝරගන්නවා නම් ඒ කෙනාට අවශ්‍ය නිදහස ඒ විදිහට දෙන්න අපි මතක තියාගන්න ඕනේ. මොකද ජීවිතේ ලස්සනම දේවල් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි හැම දෙයක්ම තදින් අල්ලගෙන ඉන්නකොට නෙවෙයි. අවශ්‍ය දේ කරන්න, ඉතිරි දේ ජීවිතයට බාර දෙන්න සැනසීම එන්නේ මේ හැම දෙයක්ම පාලනය කිරීමෙන් නෙවෙයි. හැම දෙයක්ම පාලනය කරන්න බැරි බව පිළිගන්න එකෙන් තමයි අපිට අපි හොයන නිදහස හරි ලස්සන්ට හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ සම්බන්ධතාවයක් ඇතුළතේ. ඉතින් මේ කාරණාව ගැන ඇත්තටම මට මතක් කරන්න ඕන කියලා හිතුනේ, අපි වර්තමානයේ ගොඩාක් ඛේදනීය ප්‍රවෘත්ති අහනවනේ නේද? මාධ්‍ය ඔස්සෙන් අපි නිරන්තරයෙන්ම සමහර සිද්ධීන් ගැන අහනවනේ. ඉතින් මේ දේවල් ගැන කල්පනා කරනකොට අපිට හිතෙන දෙයක් තමයි අපි නිදහස් වෙන්න තෝරගත්ත පුද්ගලයා තුළින් අපිට හිරකාරයෙක් වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව. ඉතින් මේ නිසා සමහරක් වෙලාවල් වලට ජීවිතයේ අහිමි වීම වලට පවා අපිට මුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ දේවල් වළක්වා ගන්න පුළුවන් අපි පටන් ගන්න ඕනෙම සම්බන්ධතාවයකට විශ්වාසය තුළින් නිදහස දීමෙන්. එයාට එයා විශ්වාස කරන්න, එයාට නිදහස දෙන්න, රැඳෙන්න ඕන කෙනා අපි ළඟ රැඳෙනවා, යන්න ඕන කෙනා අපෙන් ඉවත් වෙලා යනවා. ඉතින් ඒ දේ අපි ඔළුවේ තියාගත්තොත් එහෙම අපිට පුළුවන් හරි නිදහසේ සතුටින් සම්බන්ධතාවයක් ඇතුළතදී හරි මාදරෙන් ජීවත් වෙන්න. එහෙමනම් ඉතින් මේ කාරණාවත් ඔය විදිහටම මතකෙ තියාගෙන දෙවනි පැය හරි ආදරෙන් පටන් ගන්න තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් එහෙම ගන්න 0112 510 510ට. එහෙම නැත්නම් කතා කරන්න පුළුවන් 0 කතා කරන්න මේ මැසේජ් එකක් එවන්න පුළුවන් 0718 893 893ට. දිගටම අහගෙන ඉන්න. අර වගේ නිදහස දුන්නොත් එහෙම මෙන්න මෙහෙම ජෝඩු දාලා යන්න පුළුවන්කම ලැබෙයි. දිගටම අහගෙන ඉන්න ඕනේ හරිද? 11:14

තැන කත්තියන්න තමතුම කියන ඇතම ඔයම කෙනුම කියලබන් අපි චුත්තලයම් මතිරිකලබන් ඔයම තුමනක් තනම්මන් ඔයසට කැම්බරම්

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවනේ.
1: ඔව්.
3: නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවියේ වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවියේ විශාලත්වය වඩා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවියේ වැව
1: කියන්නේ.
3: ජල දහරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio මගේ අහන්න මගේ රටේ

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකළහයි විනාඩි විස්සේ හයයි දැන් වෙලා වර්ල් ඇස්ති වෙන්නේ ඉන්ති පැත්ත පැත්තට යන්න. ඒ පැත්තෙන් කර්නට් ෆ්‍රන්සිස් ප්‍රනාන්දු කතා කරා. ඉතින් මොරටුව ඉඳි පැත්තෙන් ඔන්න මේ වෙලාවේ පොඩ්ඩක් ගං වතුර දාලා කියලා තමයි කිව්වේ. ඇත්තද බොරුද කියලා කියන්න නම් දන්නේ නෑ. හැබැයි අපේ කර්නට් කිව්වන්නේ ඒ විදිහට එකතු කරගන්න කියලා කිව්ව ජයම ධනුෂ්ක මංජුල මේකට ඔක්කොම හරි මාතරෙන් එකතු කරගන්න කියලා කිව්ව ඊළඟ සින්දුවට. ඒත් එක්කම බොරලැස්කමුවට යන බය පැත්තෙන් තිලක් මට කතා කරා අතුල රසල් එවගේම චිත්‍රා ස්වර්ණක්කා කරුණා එවගේම පත්මිනි මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ පැත්තෙන් ඒකට ඒ විදිහට එකතු කරගන්නකොට වට්සප් එකත් අමතක කරන්න බෑ. ඒ පැත්තටත් යන්න ඕනේ. අයිබෝ වේවා මට පාතින් ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවත් තමරා නිශානේ චේතනය වගේම තේජවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්කත් එක්ක සෙරු අවිල කෙඩියේ සමර සිංහවත් එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. එහෙමනම් ඉතින් කටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සිඳුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැයේදී මේ පැයේ කියන්නේ තව පුංචිම පුංචි වෙලාවයි මම ඉන්නේ මේ පැත්තට කතා කරන්න චාන්ස් එක තියෙනවා. 0112 510 510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් එවන්න 0718 89 3 89 3. එහෙමනම් ඉතින් සිඳුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න 11:28 දැන්නලා වා.

0: 89.3 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් 11:31 දැන්වලා වා.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනු. කිරිපත්ගොඩ, චාර්නික බ්‍රාස්ටේනස්, සරුමේරු, දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
3: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1022.
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
5: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්.
6: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
5: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
7: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
5: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

එකුලහයි විනාඩි 36යි දැන් වෙලාව. ඉතින් මේ පැය දෙකත් ඉවර වේගෙන තමයි යන්නේ. හැබැයි ඉතින් අපිට කතා කරන්න තව එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. අපි සමහර වෙලාවල් වලට සමහර අවසානයන් අහිමි වීම කියන්නේ අපිව ගොඩක් දුකට පත්කන දේවල් වලටනේ. හැබැයි ඔය විදිහේ සමහර අවසානයන් අහිමි වීම කියන්නේ ලස්සන ආරම්භයන්ගේ මුල් පිටුවක් විතරයි කියලා කිව්වොත් ඒ කතාව ඔයා විශ්වාස කරනවද? දැන් නිකන් හිතන්නකෝ, ඇත්තටම ජීවිතේ අපි හැමෝටම අහිමි වීම තියෙනවනේ. සමහර අය අහිමි වෙනවා, සමහර හීන කඩා වැටෙනවා, සමහර බලාපොරොත්තු අපි හිතපු විදිහට ඉටු වෙන්න කොහෙත්ම පොඩි රුකුලක්වත් අපිට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ වෙලාවට අපිට ඇත්තටම හිතන දේ තමයි අපිට මේ වැදගත් දේවල් තමයි අපිට නැති වෙන්නේ. ඇයි මට විතරක් මේ දේවල් සිද්ධ වෙන්නේ? ගොඩක් වෙලාවට ඒක එහෙම නොවුනනම් හොඳයි නේද? එයාගේ නැත්නම් මට පුළුවන්කමක් තිබ්බනම් ඒ වැරද්ද හදාගන්න එයා යන්නේ නෑ නේද? ඔය වගේ දේවල් වලට අපි පසුතැවෙනවානේ. සමහර අහිමි වීම වලදී අපි ගොඩක් වෙලාවට කරන එකම දේ තමයි අපි පසුතැවෙනවා. ගිය දේවල් පස්සේ හිත හිතා ඒ දේවල් මැත්තෙම අපි ජීවත් වෙන එක තමයි ගොඩාක් වෙලාවල් වලට අපේ අතින් අපි නොදැනවත්වම සිද්ධ වෙන ලොකුම වැරැද්ද. හැබැයි සමහර දේවල් අපේ නෑත් වෙන්නේ අපිට රිද්දන්න නෙවෙයි, ඒ දේවල් වලට වඩා හොඳ දෙයක් අපේ ජීවිතයට ලන් කරන්න ඉඩ හදලා දෙන්න උවමනා නිසා තමයි අපේ සමහර දේවල් අපේ ජීවිතෙන් ඈත් වෙලා යන්නේ. ඉතින් දොරක් වැහෙනකොට ඒක අවසානයක් වගේ අපිට දැනුණත් සමහර විට මේ ඒක අලුත් දොරක් විවෘත වෙන්න කලින් ඇතිවන නිහඬතාවයක පුංචි තප්පර කීපයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සමහර අහිමිවීම් වලදී ඒක තමයි ජීවිතේ අවසානය කියලා හිතලා තීන්දුව తీරන ගන්නේ නැතුව කමක් නැහැ, ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණේ මගේ අඩුපාඩුවක් නිසා වෙන්න ඇති, කමක් නැහැ, අපි කාලයට මූණ දෙනවා, කාලෙත් එක්ක මේ හැමදේම මට දරා ගන්න පුළුවන්කම ලැබෙයි කියන හොඳ විදිහට අපිට ජීවිතේට මූණ දෙන්න පුළුවන්කමක් ලැබුණොත් එහෙම අපිට ඇත්තටම පුළුවන් වෙනවා අහිමි වීම වලට කඩා වැටෙන්නේ නැතුව ඒ දේවල් දරාගෙන මේ ජීවිතේ ඉස්සරහට යන්න. අහිමි වීම කියලා කියන්නේ මිනිස්සු හැමෝටම අර හැම කාල වකවානුවකදීම අත්විඳින්න සිද්ධ වෙන වේදනාවකට. මේ වේදනාව සමහර විට දෙමව්පියන් තුළින්, සහෝදරයන් තුළින්, යාළුවන් තුළින් මේ ඕනම විදිහකට අපි ළඟට එන්න පුළුවන්. හැබැයි මේ අහිමි වීම වලට කම්පා නොවී අපි ඉදිරියට ගියොත් එහෙම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අහිමි වීම වලට හරිම වටිනාකම දෙන්න. ඉතින් අහිමි වෙච්ච හැම දෙයක්ම ආපහු ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට ලැබෙන සමහර දේවල් ඔයා හිතුවටත් වැඩිය වඩා ලස්සනට ඔයාට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගිය දේවල් ගැන අඬනවට වැඩිය එන දේවල් ගැන විශ්වාසයෙන් ඉන්න එක තමයි ඔයාට කරන්න තියෙන එකම දේ. අනේ ඒ නිසා තමයි මම මුලින් පටන් ගන්නකොටම කිව්වේ සමහර අවසානයන් අහිමි වීම කියන්නේ ලස්සන ආරම්භයන් වල මුල් පිටු විතරයි කියලා. එහෙමනම් ඉතින් අහිමි වීම වලට හරි ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් විදිහට ඔයත් හිතන්න පතන්න පටන් ගන්න කියන දේ මතක් කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. එහෙම කතා කරපු කෙනෙක් ඉන්නව එකතු කරගන්න මම යනවා කැස්බෑවට. කැස්බෑවෙන් සමන්ත ජයසිංහ කතා කරා, පුතා ජනිත්, ඒ වගේම දුවල දෙන්න පවණී වාසනායි, හල්පිට සමන්වයි, ඒ විතරක් නෙවෙයි රණවිරුව හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මම ලස්සනම ලස්සන සින්දුවක් ක්ලාස්ටි කළා තියෙන්නේ. වෙලාවත් මතක් කරගෙනම සින්දුව හමු වෙනයි. දෙකට මහගිරින්න 11:41 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: 11:44 දැන්වලාවා.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යමු සංචාරයක්.
4: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: The Welcome Show.
1: Anugrahaya.
3: Wartha apita wartha tabana koti 8 NLB tanade tahane rupiyal rupiyal koti 13.9 ata ikma wu dawanta supiritya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiya mahatana sampatha tanani tahane biladigena obath koti patiyeku wanna.
9: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි පණහයි දැන් වෙලාව. ඒ කියන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස අවසන් කරලා යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි අද තනිකම ගැන කතා කරා. එතකොට සම්බන්ධතාවයක් ඇතුළේ තියෙන නිදහස කොහොමද අපි හඳුනා ගන්න ඕනේ කියන කරුණාව කතා කරා. ඒ විතරකුත් නෙවෙයි, අහිමිවීම් වලට නොසැලී මූණ දෙන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැනත් අපි අද දවසේදී පෙරලිකාර සඳුදා දවසෙන් කතා කරා. හැමනම් ඉතින් මේ හැමදේම ඔයාට මතක් කරලා දුන්න එකේ දැන් ඉතින් යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ අවට පරිසරය පිරිසිදුව තියාගන්න ඔයා මතක තියාගන්න. මොකද සෞඛ්‍ය අංශ නිවේදන නිකුත් කරන විදිහට දැන් මේ වෙද්දි ඩෙංගුව දවසකට 600-650 පහු කරලා තියෙනවා කියලා තමයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් මේ දක්වා කාලයේදී රෝගීන් 46,037 දෙනෙක් වාර්තා වෙලා තිනවා. ඉතින් මේ බස්නාහිර එතකොට මේ ඇතුළු සියලුම් පළාත්වල මේ විදිහට මේ ඩෙංගු උවදුර සීක්‍රේන් පැතිරිලා යනවා. ඉතින් ඔයාගේ ගෙවත්ත පිරිසිදු කිරීමේ වගකීම තියෙන ඔයාට, ඔයාගේ ආයතනය පිරිසිදු කිරීමේ වගකීම තියෙන ඔයාට, අපේ පාසල් ටික පිරිසිදු කිරීමේ වගකීම තියෙන අපිට, මේ දේවල් අපි හරියාකාරව සිද්ධ කරොත් අපිට පුළුවන්කම ලැබෙනවා මහජනතාව විදිහට මේ ඩෙංගු මර්දන ඒකකයට උදව් කරන්න සහ මේ රෝගය වළක්වා ගන්න ඉක්මනින්ම කටයුතු කරන්න. එහෙමනම් ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත්තොත් අනිත් අයගෙත් ආරක්ෂාව ඒ විදිහටම සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා කියන දේ නිරන්තරයෙන්ම මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඉතින් ඒ දේවලුත් මතක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. අද ගියාට හෙටත් උදේ 10 වෙද්දී සූපරංගහරුවත දවස අරගෙන මම එනවා හරියටම උදේ 10. එහෙමනම් දිගටම ඔය විදිහට 89.1 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න 11:52 දැන් වෙලාව. මම මනීෂා.

0: සුබදහවල හිතවතුනි වෙලවදවල 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. සුප්‍රීම් රේඩියෝ 89.1 දිවයින පුරා සිසා

0: මේකයි
1: 100ක්ම ඔබ යතේ.
0: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
0: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක 3ට
0: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
0: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.

ආයුෂ බොහෝ වේවා, සුභම සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12:07 FM 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සති දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. ඔයා කොහේ කොතැනක කොහොම ඉඳියත් ඔයාට රේඩියෝ එකෙන්ම වහන්න පුළුවන්. FM 89.1 හරි FM 89.3 හරි රේඩියෝ එක ටියුන් කළා ඔයාට මා වහන්න පුළුවන්. වගේම දැන් ලෝකෙ වටේම ඉන්න අපේ කොල්ලො කෙල්ලෝ නේ, අපේ ආන්ටිලා අංකල්ලා, අපේ සහෝදර සහෝදරියෝ සෑහෙන පිරිසක් එක එක රටවල ඉඳන් අපි වහගෙන ඉන්නවා. යුරෝපේ ඉඳන් අපි වහගෙන ඉන්නවා, නවසීලන්තේ, ඊට පස්සේ තව කොහෙද, ඔස්ට්‍රේලියාවේ, ඊට පස්සේ යුරෝපේ කොහොමද ඉතාලිය, ඊට පස්සේ මාලදිවයින මතක් කරන්න ඕනේ, ඊට පස්සේ මැද පෙරදිග, නේ ලෝකේ එක එක තැන්වල ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඔන්න දැන් ඒගොල්ලොන්ටත් කියනවා නේ අපිට ඔයාව ඔයාට මාව බලන්න පුළුවන්කම ලැබෙනවා යන්න TikTok පැත්තට. TikTok live එක පටන් අරගෙන තියෙනවා. අද මං හිතන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දන්න විදිහට, මම දන්න විදිහට හොරණ, පිළියන්දල, ඊට පස්සේ බම්බලපිටිය හරිම සීතල කාලගුණයක් තමයි හිතවතුන තියෙන්නේ. හිමිදිරි උදෑසන රාජකාරිය සඳහා පිටත් වෙන්න එළියට අඩිය තියෙනකොටම සේදිලා ගියා. ඉතින් එහෙම තමයි නේ, මේ වැස්සට අවුවට අපිව නවත්තන්න බෑනේ නේ. අපි කොහොමරි අපේ ටාගට් එකට යන්න ඕනේ කියලා හිතාගෙන නේ වෙර වීරි අරගෙන අපි අපේ රාජකාරිය ඉටු කරන්න ඇවිල්ලා තිනවා. මන් දන්නවා ඔයත් එහෙම තමයි නේ. අද නිකන් ටිකක් සීතල ඇති වාට නේ තෙමිලා, තව තෙමිලා ගිහින් ඒසී එකේ ඉන්නවා නම් තවත් සීතලයි. ඒසී එකේ නැත්තම් ඉතින් ඒත් සීතලයි. කොහොමරි කමන්නේ අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. අද ලස්සනම ලස්සන සතියක් ආරම්භ කරන්න තමයි මේ විදිහට අපි ලැස්ති වෙන්නේ. අද ජුනි මාසේ 22 වෙනිදා ලස්සනම ලස්සන නේ සීතල සඳ දවසක්. ඉතින් අපි ඔයා කොහේ කොතනක ඉඳියත් මං අර කිව්වා වගේ අන්නෝන් සුප්‍රීම් රේඩියෝ ලෝකෙ වටේම ඉන්නවාට පුළුවන් අපේ වෙබ්සයිට් එකෙන් අපි වහන්න www.supremeradio.lk. අපි TikTok live එක පටන් අරගෙන තිනවා හිතවතුනි. එහෙනම් අපි වැඩේ කන්ටිනියු කරන් යන් වැඩේ පටන් ගන්න හදන්නේ. අදත් ලස්සනම ලස්සන සින්දු එකක් අපේ ගායංගයි අපිට පෙළ ගැස්සලා දීලා තිනවා. පළවෙනි සින්දුව විදියට ටිකක් කාලගුණයට ගැලපෙන නේ, ටිකක් වැහි මන්දාරමට ගැලපෙන ලස්සනම ලස්සන සින්දුවක් දීලා තිනවා. මියුසික් එක අහනකොට මොයා දන්නව මොකද්ද සින්දුව කියලා? ඉන්ට්‍රොඩක්ෂන් අනවශ්‍යයි. වෙලාව 12:10 10:00.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
4: පන්සිරියාගේ හැටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් with Ashi.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The welcome show.
6: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ රුත්‍රායියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා වෙනුවෙන් චාමික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
9: එන්න.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: 89.1 89.3 Supreme Radio. අයිබෝන් සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි වහන්ින්න කට්ටිය ඉතින් අපේ ලයිව් එක හරි හරියට කට්ටිය විශාල ජනකායක් අපේ ලයිව් එක පැත්තේ අද ඉන්න. මම හිතුවේ නෑ මෙච්චර ජනකායක එයි කියලා. මොකද මේ සඳුද දවස කියලා කියන්නේ අපි කවුරුත් අර ගොඩාක් ආසාවෙන් වැඩට යන, ගොඩාක් ආසාවෙන් උදේ නැගිටින එහෙම දවසක්නේ සඳුද දවස කියලා කියන්නේ, මන්ඩේ කියලා කියන්නේ. ඉතින් එහෙමයි තමයි. ඉතින් අපේ කට්ටිය හරිම කාර්යක්ෂම, කාර්යශූර කට්ටියක් තමයි අපේ ලයිව් එකේ ඉන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා බොරලස්ක මූ පැත්තෙන් අපේ තිලක් අයියා තුළු පිරිස. නම් ගොඩාක් කිව්වා, ස්වර්ණක්ක කිව්වා, චිත්‍රක්ක කිව්වා, රසාන්ගේ නම කිව්වා. ඉතින් තව නම් ගොඩාක් කිව්වා, සමහර වෙනවා මට ඇහුනේත් නැහැ. කොහොම හරි මට ඇහුණ එක දෙයක්, සුප්‍රීම් රේඩියෝ සද්දෙට දාගෙන ඉන්නවා, සද්දෙට අහගෙන ඉන්නවා කියලා නම් මට අපේ තිලක් අයියගේ ෆෝන් කෝල් එකෙන් ඇහුණා. ඒ නිසා අපිට හරිම සතුටුයි. තිලක් අයියවයි ඒ වෙලාව එතන වැඩ කරන හැමෝමයි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. දැන් අපි එහෙම්මම යනවා සිරිකුසා සිසිලියා පහු කරගෙන රෝමෙට, ඉතාලියේ රෝම පැත්තෙන් අපි වහගෙන ඉන්නවා පැතුම් අයියා. චාවෝ බොන් ජෝර්නෝ මල්ලි කියලා දාලා තියෙනවා. චාවෝ බොන් ජෝර්නෝ මම දන්නේ, ඉතින් වා කියන එක මාත් කියනවා. එතකම කවුද මේ පර්ලියන් ප්‍රොපර්ටිස් අපිව බලාගෙන ඉන්නවා. ඉතින් අපි ආවත් හායි කියලා පිළිගන්නවා. ඒත් එක්කම අපේ ගාල ප්‍රදේශයෙන් ගාලු පුරවරේ ගාලු මනාලි අපේ කවුද දකුණු ලකේ අග නගරේ ඉන්න අපේ සාෂ් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතකම පිළියන්දල ඉෂු අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම සංජු ඉන්නවා, මංජු ඉන්නවා, සංජු මංජු දෙන්නම ඉන්නවා. ඒත් එක්කම ඕෂ් ඉන්නවා අපිත් එක්ක. ඊට පස්සේ තව කීප දෙනෙක් ඉන්නවා හිතවතුනි. හන්සන් ඉන්නවා, දේශාන් ඉන්නවා, මලේ ඉන්නවා, දිලාන් ඉන්නවා. ඉතින් මේ වගේ හැමෝම හර්ෂානි, ඉමල්කා, මදුමාලිත් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම කල්හාර ඉන්නවා අපිත් එක්ක. මේ විදිහට ගොඩක් කට්ටිය අපිත් එක්ක ඉන්න. පුළුපුළුවන් කට්ටිය පුළුපුළුවන් වෙලාවට මතක් කරන්න. ස්කෝතුයි කියලා දාලා තිනවා. බොහොම ස්කෝතුයි. එහෙනම් අපි අද දවසේ මාතෘකාව සාකච්ඡාවට බඳුන් කරන්න යන්නේ හිතවතුනි. අපි රටේ ඉන්න අපි වෙබ්සයිටින් අහගෙන ඉන්න කට්ටිය මතක් කරන්න ඕනේ. ඊට පෙර අපි අද දවසේ මාතෘකාව තමයි සාකච්ඡාවට බඳුන් කරන්න යන්නේ. මේක ලියලා තියාගන්න කොහේ හරි. ජීවිතේ වාට ප්‍රශ්න වලින් බේරෙන්න ඕන නම් අදින් පස්සේ වාට මැක්කෝ මතක් වෙයි අනිවාර්යෙන්. ලන්ච් බ්‍රේක් මතක් වෙයි ප්‍රශ්නයක් එද්දි. ජීවිතේ අපිට එන ප්‍රශ්න වලදී සමහර ප්‍රශ්න අපිට එන්නේ නැහැ. අපිට කිලෝමීටරක් විතර එහැයින් එන ප්‍රශ්න අපි අතදාලා නවත්තලා අපේ ළඟට ගන්නවනේ. කොහොම හරි ජීවිතේ අපිට එන ප්‍රශ්න වලදී ප්‍රශ්න වලින් බේරෙන්න ඕනේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේව පොතක් කරන් ලියාගත්තත් කමන්නේ, ෆෝන් එකක් තියාගෙන රෙකෝඩ් කරගත්තත් කමන්නේ, නේ රන් නකුරින් ලියාගත්තත් කමක් නැහැ, පාඩුවක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි පළවෙනි එක. අනවශ්‍ය තැන්වල ඔයාගේ මතය දාන්න යන්න එපා. හරිද? දැන් අනවශ්‍ය තැන්වල ඔයාගේ මතය කියන්න යන්න එපා. දැන් සමහර තැන් තියෙනවා අපිට අපේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. නේ අර දැන් මම ඇත්තටම ඒව දන්නේ නැහැ. ඉතින් දැන් එක එක නීති තියෙනවා, එක එක ඒවා තියෙනවනේ. ඒකට මම ඇත්තට මේ ගැන දැනුවතුත් නැහැ. මම ඒ දන්නේත් නැහැ. දන්නේ නැතිව කතා කරන්නේ නැහැ. කොමරොම එක දෙයක් දන්නවා. අවශ්‍ය තැන්වල විතරක් ඔයාගේ මතය කියන්න. අනවශ්‍ය තැන්වලදී ඔයාගේ මතය ඉදිරිපත් කරන්න යන්න එපා. මොකද ඔයාගේ මතේ කිසි කෙනෙක්ට වැඩක් නැති වෙන්න පුළුවන් එතන තියෙන. නිකං ඔයාට නිකං අර නිකං හැල්ලු වෙලා ඔයාගේ මතයත් හැල්ලු කරගෙන ඒ වගේ නිකං ඉන්න වෙනවා. ඒ නිසා කරුණා කරලා අනවශ්‍ය තැන්වල ඔයාගේ මතේ ඉදිරිපත් කරන්න යන්න එපා. නේ? අර එහෙම තමයිනේ. අනවශ්‍ය තැන්වල කිසිම දෙයක් ඉදිරිපත් කරන්න යන්නත් එපා, කියන්නත් එපා. ප්‍රශ්නයක් ආපු වෙලාවට කොමුත් අමතන්න ළමයි. ඔව් අමතන්න. අපිට මැසේජ් එකක් දාන්න 0718 8983 8983 කෝල් එකක් ගන්න 0112 510 510. මගේ හිත ගාව දඟ දාපු මනමාලිය, නුඹ ගිනි තියලා මල් එහන කොහෙදෝ ගියේ. කොමට දුන්නු ඔබේ බොරු ආදරේ.

0: රේඩියෝ
1: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
2: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022 ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0.718 893 893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේ බීජකින් කියන නගරේ චාමර. ලෝකේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
5: මේ කියන්නේ ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
4: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටිය දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

ලලයිලිලයිලයි සිසිලයි සුලඟයි රයිට් වෙලාව දව 12:53 අපි ඊළඟ පැයට තමයි අඩිය තියන්න හදන්නේ. ඊට කලින් අපිට මතක් කරන්න තියෙනවා පිරිසක් ඉන්නවා කුවේට් වලින් නිමාශ රත්නායක ඇතුළු සෙට් එකම අපිව සද්දර මහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකම අපි යනවා ජපානයේ චිබා වලින් මලී ඇතුළු කට්ටියත් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ අපි යනවා කොරියාවෙන් දිල්ෂාන් ඇතුළු සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කට්ටියව මතක් කරන්න කියලා තියෙනවා. අපිට රටවල් මොන හරි මිස් වුණාද මම හිතනවා මිස්සුන්නේ නැහැ කියලා. ජපාන චිබා වලින්ුත් අපි වහගෙන ඉන්නවා කියලා මම කලින් කිව්වා. ඊට පස්සේ බණ්ඩාරය කොරියාවෙන් සෑහෙන කාලයකට පස්සේ අපි ලයිව් එකට ඇවිල්ලා තිබුණා. වෙන්දර ලයිව් එක මේ බලාගෙන ඉන්නවා විතරයි මල්ලි මැසේජ් එකක් දාන්න හම්බුෙන්නේ නැහැ. අදනම් මැසේජ් කීපයක් දාන්න හම්බුලා තියෙන. එහෙම තමයිනේ. දැන් අපිට මැසේජ් දාන්න නැතුණාට අපි තරහ නැහැ. අපි බලාගෙන අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා අපි ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ නේ, සෑහෙන ආදරේ. ඉතින් අද දවසේ ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ මම. දැන් බාන ඔයගොල්ලොන්ට ලන්ච් බ්‍රේක් ඇහුවාම සෑහෙන දේවල් ටිකක් ඔයගොල්ලන් ජීවිතේට ගන්න පුළුවන්. අද දවසේ කියලා දෙන්නේ වා රන් අකුරින් පොතක ඕන තැනක ලියා ගන්න ඕන දෙයක් තමයි මම අද කියලා දෙන්නේ. ප්‍රශ්න වලින් කොහොමද බේරෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැති. කොච්චර කිව්වත් මටත් තේරෙන්නේ නැති. කාරණාවක් තමයි ඒක. ඉතින් ඔයා දන්න දේවල් මට කතා කරලා කියන්න 01 12 510 510 කතා කරලා කියන්න බෑවගේ නම් ගොඩක් දේවල් කියන්න තියෙනවා. අපේ ගෲප් එකට ඇඩ් වෙන්න සුප්‍රීම් රේඩියෝ අපේ channel එක තියෙනවා. WhatsApp channel එක අනිවාර්යෙන් ඇඩ් වෙන්න. බ්‍රෝඩ්කාස්ට් ගෲප් එකක් තියෙනවා. ඒකට අපි ඇඩ් කරන්නම් ඔයාව. අපිට මැසේජ් එකක් දාන්න 01 18 89 3 83 3ට. එහෙනම් ශරක ෆර්නැන්ඩෝවත් එකතු කරගෙන, සාශ්වත් එකතු කරගෙන, අපේ ඉන්න සියලුම දෙනාව එකතු කරගෙන, හන්සන දේශා නැතුළු සියලුම දෙනා එකතු කරගෙන, කළුතරින් කැලුම් අපිට කතා කළා එයාවත් එකතු කරගෙන, අපේ බොරලැස්ගමුවේ තිලක් අයියවත් එකතු කරගෙන, අපිට උලත් එකයි පිලත් එකයි මල්ලි. අපි හැමදා කොහොමද ඉන්නේ? අපි ඉන්නේ සොමිය කියලා තමයි කියන්නේ.

0: කරන්න බෑ. හැබැයි මහන්සි වෙලා අනාගතය රස්සන කරගන්න පුළුවන්. සිහින තිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.
5: අයිබුවන් සුබ දහවල හිතවතුනි, වෙලාව දවල් 1:08. දැන් මේ TikTok live එක පැත්තට එන්න කියලා කියන්නේ මොකක්ද දන්නවද? අපි රේඩියෝ ලයිව් එකේ කතා කරන්නේ වෙනම එකක්. TikTok live එකේ ඒකේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් තමයි කතා කරන්නේ. අපි මේ කතා කරන මාතෘකාව දැන් ප්‍රශ්න ගැන කතා කරාම වෙනස්ම දේවල් ටිකක් තමයි මේ පැත්තේ කතා කරන්නේ. යන TikTok පැත්තට ගිහින් search කරන්න Supreme Radio කියලා. අපි live එක ඇවිල්ලා තියෙනවා. දැන් පැයක් විතර වෙනවා අපි live එක ඇවිල්ලා. සෑහෙන කට්ටිය අපි වහගෙන ඉන්නවා. ඉතින් අපේ මේ ඉතාලියේ, ඊට පස්සේ Dubai වල ඉන්න කට්ටියම දානවා. අනේ සෝරි මල්ලි, අපි සැරින් සැරේ තමයි එන්න වෙන්නේ live එකට කියලා. කිසි ප්‍රශ්න නෑ, කිසි දුකක් නෑ. මොකද අපි දන්නවා ඕගොල්ලෝ අපි වෙනුවෙන් අපි වහගෙන ඉන්නවා කියලා. ඉතින් ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලෝ කැමති විදියට කතා කරන එක, ඕගොල්ලෝ කැමති විදියට ලස්සන සින්දු ඕගොල්ලන්ට දෙන එක, ඊට පස්සේ ඕගොල්ලෝ කැමති දේවල් කියන එක තමයි අපි කරන්නේ. ඉතින් අපි ඕගොල්ලන්ට හරි ආදරේ කියලා මතක් කරනවා. ඒත් එක්කම විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා මේ පැයේ මුලම. දැන් මේ පොසොන් කාලේ, දැන් පොසොන් පිම්බර පොසොන් මාසෙනේ මේ උදා වෙලා දැන් මේ ගත වීගෙන යන්නේ. දැන් පොසොන් පොහොය ලබන සඳර යෙදිලා තියෙනවා. දැන් වැඩක් තියෙනවා අපි පොඩ්ඩොන්ට. අපි ලෑස්ති කරලා තියෙනවා ලස්සන වැඩක්. ඒ තමයි චිත්‍ර තරඟයක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔයාට අපේ පොඩ්ඩොන්ට වයස අවුරුදු 12ට අඩු අපේ පොඩ්ඩොන්ට පුළුවන් ඔයා දකින විදිහට, ඔයා දැකලා තියෙන විදිහට පොසොන් උත්සවයේ ගැන වට හිතන දෙයක් A4 කොලේක ලස්සනට ඇඳලා, ඔයාගේ නම ගම විස්තර ලියලා, ලස්සනම ලස්සන පැහැදිලි ඡායාරූපයක් අපේ ලොක්කෝ අහන් ඉන්නවා නම් අම්මලා තාත්තලාට පුළුවන් තමන්ගේ පොඩ්ඩන් දින චිත්‍රය අරගෙන නම ගම විස්තර ලියලා පැහැදිලි ඡායාරූපයක් අරගෙන අපිට 0718 893 893 WhatsApp කරන්න. 0718 893 893 WhatsApp කරන්න. 25 වෙනිදාට කලින් ඉක්මන් කරලා WhatsApp කරන්න. මේකෙන් ලැබෙන අවස්ථාවක් අපේ පොඩ්ඩොන්ට. ඒ තමයි ජයග්‍රාහී චිත්‍ර හිමි අපේ පොඩ්ඩොන්ට පුළුවන් හැමදාම උදේ 6 ඉඳන් 7 වෙනකම් විකාශය වෙන පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහනට අපිත් එක්ක එකතු වෙලා ඉදිරිපත් කිරීම කරන්න. ඉතින් මේ chance එක ලබා ගන්න කියලා මතක් කරනවා. වයස අවුරුදු 12ට අඩු. ඔයා දන්න පොඩ්ඩෝ ඉන්නව නම් ඔයාගේ අයියා ගෑකකේ ඔයාගේ වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර වෙන්න පුළුවන්, අල්ලපු ගමේ වෙන්න පුළුවන්. කොහේ හරි කමක් නැහැ. පොඩ්ඩෝ ඉන්නව නම් පෙරපාසල් වල පොඩ්ඩෝ ඉන්නව නම් ඔන්න ඕගොල්ලන්ටයි අවස්ථාව. දැන් අපි පෙරපාසල් ගුරුවරු අහගෙන ඉන්නව නම් ඔන්න ඕගොල්ලන්ගේ පොඩ්ඩොන්ටයි මේ අවස්ථාව. අපිත් එක්ක එකතු වෙලා පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් අපි ලබා දෙනවා කියලා මතක් කරනවා. රයිට්. ඊළඟට ලබා දෙන සින්දු විශේෂ ඉල්ලීමක්. අපෙන් ඉල්ලුවේ මාලදිවයින ඉන්න අපේ නිශාන් අයියා. ඉතින් දැන් මේ කතා වෙන කතා එයාත් බලන් ඉන්න TikTok එකේ. ඉතින් එයා කිව්වා මල්ලි පුළුවන් නම් මෙන්න මේ සින්දුව දෙන්න, මේකට මම හරිම ආසයි. මේ සෑහෙන මතක ගොඩාක් තියෙන සින්දුවක් පුළුවන් නම් දෙන්න කියලා අපෙන් ඉල්ලුවා. ඉතින් අපි එමු නොදී ඉන්නේ. මේ වෙලාවේ මේ TikTok live එකේ කතා වෙන මාතෘකාවටත් සෑහෙන ගැළපෙනවා. බලන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Aashi.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The Welcome Show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
9: The Welcome Show.
8: අනුග්‍රහය
11: මෙල්ඩෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඳ Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
2: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවානේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවිය විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල ධාරිතාවේ අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
1: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: වෙලාව දවල් 1:33 හිතවතුනි අපි දෙවනි පැයේ මැද භාගයේ තමයි ඉන්නේ. දැන් අර ප්‍රශ්න වලින් බේරෙන්න විදි කීපයක් කිය කී හිටියානේ මම. හරිද? දැන් අර මුලින්ම කිව්ව දේ තමයි මේ හැම වෙලෙම හැමතැනම අනවශ්‍ය තැන්වලත් ඔයාගේ මතය ප්‍රකාශ කරන්න යන්න එපා. සෑහෙන්න කරදරවලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඈත දුර ඈත තියෙන ප්‍රශ්නවලටත් ඔයාට අත ගහන්න සිද්ධ වෙන්න පුළුවන්කමක් ලැබෙයි. පුළුවන්කමක් තියෙනවා. දෙවෙනි එක තමයි අර දවසකුත් මම කිව්වේ අර සමහර මැසේජස් අපේ ජීවිතයට එනවා. මැසේජස් කියන්නේ සමහර ප්‍රශ්න අපේ ජීවිතයට එනවා, සමහර දේවල් සමහර සිද්ධීන් අපේ ජීවිතයට එනවා. ඒවා වට්ස්ඇප් ඇප් එකට සමාන කරන්න පුළුවන් අපිට. වට්ස්ඇප් එකට සමාන කරන්න පුළුවන් මේ සීන් කරලා නිකන් ඉන්න. ඒකට රිප්ලයි කරන්න, රියැක් කරන්න, එහෙම නැත්නම් ෆෝවර්ඩ් කරලා තව කාගෙන් හරි උපදෙස් ගන්න කිසි දෙයක් කරන්න එපා. සීන් කළා නිකන් ඉන්න. පුළුවන් නම් අර උඩින් නොටිෆිකේෂන් එකෙන් ආවම ඒක කියවලා නිකන් ඉන්න. ඒක ඕපන් කරන්නවත් යන්න එපා. සමහර ප්‍රශ්න ඒ වගේ. හරිද? තුන්වෙනි එක තමයි ඔයාට කාට හරි උදව් කරන්න බැරි නම් මොකක් හරි ප්‍රශ්නකදී. හරිද? ප්‍රශ්නේ අහපු ගමන් එයාට උදව් කරන්න බැරි නම් හරි බලමු කියලා කියන්න එපා. මට මොකක්වත් කරන්න බැරි වෙයි කියලා කෙලින්ම කියන්න තරහ වුණත් කමන්නේ. මොකද මේ හරි බලමු කියලා මං උදව් කරන්නම් කියලා අතුරුදහන් වෙනවට වඩා හොඳයි යාළුකමක් රැකෙනවා, මිත්‍රත්වයක් තියෙනවා. කෙලින්ම යාට කියන්න මේ මට උදව් කරන්න බෑ, මේ වෙලාවේ මට උදව් කරන්න බෑ, වෙන වෙලාවක නම් මං උදව් කරන්නම් කියලා ස්ටේට්මන්ට් එකක් දාගන්න. මොකද දන්නවද? උදව් කරන්න බැරි නම් කෙලින්ම කියන්න ඔයාට ඕන තරම් අත්දැකීම් ඇති. අපි ලයිව් එකේ බලන් ඉන්න කට්ටියට ඕන තරම් අත්දැකීම් ඇති. උදව් කරන්නම් කියලා ෂුවර් එකේ අපි ඉඳලා අන්තිමට කිසිම උදව්වක් නොකර අතුරුදහන් වෙච්ච යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ ඕන තරම් ඇති. ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා බෝයි ෆ්‍රෙන්ඩ්ලත් ඇති සමහර විට. හරිද? ඊට පස්සේ තමයි මේ වැදගත්ම දේ තියෙන්නේ කේන්තියට තීරණ ගන්න එපාලු. හරිද? කේන්ති කියාට පස්සේ ඔය ඇග්‍රසිව් වෙලා ඉන්න වෙලාවක, අර කියන්නේ වාට අර හොඳටම තරහකින් ඉන්න වෙලාවක, කේන්තියෙන් ඉන්න වෙලාවක කිසිම තීරණයක් ගන්න යන්න එපා. අනිවාර්යෙන් වරදිනවා. ඒ නිසා කේන්තියෙන් ඉන්න වෙලාවක කිසිම තීරණයක් ගන්න යන්න එපා. ඊට පස්සේ අනිවාර්යෙන් අරපකින් රිග්‍රෙට් කරයිවා. ඒවා පසුතැවෙයි. ඇයි මම ඒක කිව්වේ? ඇයි මම ඒක කළේ කියලා. හරිද? ඒ නිසා කේන්තියෙන් ඉනලාවට කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්න යන්නත් එපා, කිසිම ප්‍රශ්නයකට අත්දාන්න යන්නත් එපා, කිසිම තීරණයක් ඩිසිෂන් එකක් ගන්න යන්නත් එපා. හරිනේ, ඕකේනේ. එහෙනම් මොකද දන්නවද, මේ අර අපි අපේ කටින් වචනයක් පිටකලොත් පිටකලාම තමයි ආයි ඇතුන් ලබාවත් අත්දන්න බෑ. ඒ නිසා එක මතක තියාගන්න, කේන්ති කියපු වෙලාවට කිසිම දෙයක් පුළුවන් නම් නොකිය ඉන්න, කිසිම තීරණයක් ගන්න එපා, කිසිම උපදෙස් දෙන්න එපා, කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා, ප්‍රශ්නයකට අත් දාන්නත් එපා. පස්සුවා පසුතැවේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේන සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 8 6 18 22
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
5: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
9: The Welcome Show
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udeyata
9: The Welcome Show
1: anugrahaya
11: enna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. නවතින සින්දු එක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්.
2: වෙලාව දවල් එකයි විනාඩි 50යි හිතවතුනි. මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. අද කතා කරේ අපි බොහොම වැදගත් මාතෘකාවක්, අපේ ජීවිතේ දෙන ප්‍රශ්න වලින් කොහොමද ලේසියෙන් ප්‍රශ්න අපේ ජීවිතේ එන්න කලින් බේරෙන්නේ කියලා. ඉතින් මේවා ඇති සමහරවිට මටත් ඒක ඉතින් හරියටම කරගන්න පිළිපදින්න බෑ. ඒ වුණාට කමක් නෑ, මම දන්න දේවල් ඔයාලට කියනවා, දන්න දේවල් මට කියනවා. ඉතින් ඒ විදිහට තමයි මේ වැඩේ යන්නේ. එහෙනම් ඒ විදිහට ගියපු වැඩේ අපිට අදට පොඩ්ඩක් නවත්තන්න වෙනවා. මොකද සින්දු කැෆේ අරගෙන නිමේෂ ඇවිල්ලා තියෙනවා දොර ළඟටම. ඉතින් මට යන්න කියලා ඒ පෙර දැනුම් දීමක් තමයි දෙන්නේ. ඒ නිසා මම යනවා හෙට හරියටම දවල් 12ට යනවා ලන්ච් බ්‍රේක් අරගෙන. ඉතින් දිගටම ඔයාලට පුළුවන් මේ වෙලාව විඳන් TikTok live වලට සම්බන්ධ වෙන්න. කට්ටියගේම අපේ Facebook page එක අනිවාර්යෙන් follow කරන්න. Facebook pages දෙකක් තියෙනවා. ඒ දෙකම follow කරලා තියාගන්න. Supreme Radio 91.3 කියලා. Insta page එකක් තියෙනවා. TikTok channel එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. එහෙනම් මලේ මටත් හිතයි කරන්න ආදරේ. වෙලවදවල් 1:51 සුබ දවසක්. මං මැක්.

0: Good afternoon. The weather දවල් දෙකයි වෙනාර දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක්

ප්‍රමාණයනේ පොඩ්ඩක් මොනවද අප්ඩේට්ස් මොනවද රටේ වෙලා තියෙන ලෝකේ වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් අප්ඩේට් වෙන්න අපි යනවා සෝෂල් මීඩියා පැත්තේ. මම හරි ලස්සන පෝස්ට් එකක් දැක්කා, හරිම සංවේදී පෝස්ට් එකක්. මේ මොකද්දනද පෝස්ට් එකේ තිබ්බෙත් ඔයාගේ තාත්තා පරිස්සම් කරගන්න කියලා තමයි තිබ්බේ. ඉතින් ඊයේ අපි දන්නවා පියවරුන්ගේ දිනේ තිබ්බා. ඉතින් ඊයේ මට එන බැරුව ගියාම ඉතින් මට හිතුණා අද පොඩ්ඩක් ඒ ගැන කතා කරලම සින්දු කැෆේ පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඔයාගේ තාත්තා පරිස්සම් කරගන්න කියලා තමයි මටත් වඩ කියන්න තියෙන්නේ. තාත්තා කියලා කියන්නේ අපේ ජීවිතයේ ඉන්න අපේ වීරයානේ නේද? අපේ තාත්තා කියලා කියන්නේ. ඉතින් තාත්තත් එක්ක තියෙන මෙමරිස් හරිම වෙනස් මෙමරිස් තමයි. ඉතින් මටයි නංගිටයි ඒ වගේ ගොඩක් මෙමරිස් තියෙනවා තාත්තත් එක්ක. මේ අනිත් එක තමයි මේ අම්මයි තාත්තයි ගන්නකොට අම්මා පොඩක් අපිට ගැහුවට තාත්ත එහෙම ලේසින් අපිට අත උස්සන්නේ නැහනේ. අපේ තාත්තා නම් කවදාවත් මට නංගිටයි ගහලා නැහැ. හැබැයි කටින් ගහනවා. ඒ කියන්නේ බනිනවා විතරයි. අතපය වලින් මට නංගිටයි ගහලා නැහැ. එතකොට අම්මා එහෙම තමයි නේ සාමාන්‍ය හැම ගෙදරකම වගේ මේ එහෙමයි නේ. අම්මා ගන්නකොට තාත්තා මැදට බැල බේර ගන්නවා. ඉතින් ඔන්න මේ ඒක නිසා ආගේ තාත්තා පරිස්සම් කරගන්න කියලා තමයි මට කියන්න දෙන්නේ. මේ පෝස්ට් එක දැක්කම නිකන් හරි සංවේදී වුණා. මම හොඳන්නේ ඇයි ඒ කියලා. හරි කොහොමරි කමක් නැහැ. එහෙනම් ඉතින් සුපුරුදු විදිහට අද සින්දු කැෆේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. වෙනද වගේ මෝඩ රස කර කර හගෙන ඉන්න කතා ගොඩක් අදත් මන් ළඟ තියෙනවා. ඒ වගේම ලස්සනම ලස්සන සින්දු ගොඩකුත් මන් ළඟ තියෙනවා. හවස 4 වෙනකන් අපි දෙන්නට වෙලාව තියෙන නිසා හිමින් සූරු අපි කතාවක් කියලා සින්දුවක් අහලා යමු නේද? ඔක්කොම එකපාර කියන්න ඕනේ නෑනේ. රයිට් කෝල් එකක් දෙන්න 0112 510 510ට. එහෙම නැත්නම් 0816 89 389 3 WhatsApp message එකක් කියවා TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. අපේ live එක පැත්තට එන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් අහගෙන ඉන්න හවස 4 වෙනකන්. 12:00 විනාඩි 10යි. මන් නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: The welcome show.
4: Anugrahaya.
7: Wartha apita wartha kabana koti 8 NLB tanade tahane ruprayye rupiyal koti 13 9 8 ikma u dæwanta supiritaya galaba dimin rathe sangwardhaneta dæwanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tanani tahane biladi gena obat koti patiye kuwanna
8: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: 89.1 89.3 Supreme Radio.

දවල් දෙකයි වනාඩි විසිතුනයි දැන් වෙලාව. ඉතින් ඔන්න මං යන ඔයාට කතාවක් කියන්න. දැම් මේ සමහරක් කට්ටිය ඉන්නවා මේ දැම් අපි සමාජයේ දකින දේවල් මම මෙවත් එක ෂයා කරගන්න. හරිද? ඒගොල්ලන්ගේ දැන් ෆේමස් කට්ටින්වානේ සුපර්ස්ටාස්ල ගන්නකො සුපර්ස්ටා කෙනෙක්ව වෙන්න ඕනේ නැහැ. මොකක් හරිකමන්නෑ එකෝ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිකේ හරි හෙවත් නැත්තම් මොන හරි ගායකෙක් හරි මොනෝම හරි දැන් ඔය තියෙනවානේ කලාව තියෙනවානේ කලා ශ්‍රේෂ්ත්‍ර ඇතුළත ඔය ෆේමස් කියන ලේබල් එක වැදිච්ච කට්ටිය ඉන්නවානේ. සමහරක් අයින ඒගොල්ලන්ට කදාලනෑ. ෆේමස් වුණාට විශේෂ මේලගේ පවුල කට්ටියට එයාගේ තාත්ත හෝ අම්ම කොච්චර ෆේමස් වුණත් ඒගොල්ලන්ට ප්‍රශ්න යාළ ඒගොල්ලන්ගේ පාත් එකේ යනවා. සමහරක් කට්ටියනවා අම්ම හෝ තාත්තා ෆේමස් නිසා අන්න ඒ පානින් එළිය බලන කට්ටිය. දැන් මේ මම නිකන් කිව්වේ හරිද? අපි සමාජයේ ඕනතරම් අපිට මේවට උදාහරණ තියෙනවා. දැන් මේ දැන් මම අර කලින් කිව්වනේ පළවෙනි කාණ්ඩේ කට්ටිය කියන අම්මයි තාත්තයි කොච්චර ෆේමස් වුණත් තමන්ට වැදගත් වෙන තමන්ගේ පාත් එක තමයි නේද? අන්න ඒ වගේ කතාවක් ගැන තමයි ඔයාට දැන් මම කියන ලෑස්ති වෙන්න. අපි යනවා හොලිවුඩ් වලට. හොලිවුඩ් වලින් තමයි මේ ආරංචිය මට උනේ. හරිද? මේ ආරංචිය මට ආවේ පොඩක් අරදුරා. මේ මෙයාගේ අම්මා ලෝක ප්‍රසිද්ධ තරුවා. හරිද? මගේ තරුව කවුද කියලා කියන්න. ඉතින් හැබැයි මේ පුතාට එච්චර වයසකුත් නෑ. හරි චූටි පුතෙක් තමයි. මෙයාට මේ අවුරුදු 5-6ක් වගේ වයසකින් පුතේ. මෙයාට වැදගත් නෑ එයාගේ අම්මා කොච්චර ලොකු තරුවක් වුණත්. මෙයාට වැදගත් වෙන්නේ එයා ඒ බලන ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක විතරයි. හරි. ඉතින් මම උඩ දැන් ඔයාලට කතාව කියන තමයි ලෑස්ති වෙන්නේ. සුපිරි හොලිවුඩ් තරුවක් වෙච්ච කවුද? මේ මේරි චේන්. එහෙම නැත්නම් අපි ස්පයිඩර්මෑන් බලලා තියෙනවානේ. ඉතින් මේ ස්පයිඩර්මෑන් ෆිල්ම් එකේ අපිට හම්බ වෙන මේරි චේන්ගේ පුතා තමයි මේ වැඩේ කරන්නේ. එදෙන අද අපි දන්නවා සුපිරි හොලිවුඩ් තරුව මේරි චේන්ට රංගන දායකත්වය ලබා දෙන්නේ ක්‍රිස්ටින් ඩන්ස්ට්. ඉතින් මේ කොහොම හරි මේ අම්මා කොච්චර හොලිවුඩ් තරුවක් වුණත් පුතා අම්මා ඉන්න ෆිල්ම් එක බලනවා. එයාට අම්මා කොච්චර ජනප්‍රිය වුණත් එයාට ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. එයාට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. එයා ඒ බලන ෆිල්ම් එක. ඉතින් 2002 අවුරුද්දේදී ලෝකේ පුරාම ගොඩක් පෙරලියක් ඇති කරපු ෆිල්ම් එකක් තමයි. ඒ වගේම අපේ චූටි කාලේ මතකයන් එක්ක තදින්ම බැඳලා තියෙන චිත්‍රපටයක් තමයි සෑම් රයිමිගේ ස්පයිඩර්මෑන්. මේ ස්පයිඩර්මෑන් ෆිල්ම්ස් තුනක් තිබ්බා, ත්‍රිලොජියක්. හරි, මතකයිනේ කට්ටියට. ඉතින් මේකේ ස්පයිඩර්මෑන්ට රංගන දායකත්වය ලබා දෙන්නේ ටොබි මැග්වා. ඉතින් ටොබි එක්ක එහෙම තමයි ස්පයිඩර්මෑන්ගේ පෙම්වතියගේ කැරක්ටර් එක කරේ මේරි ජේන් වොට්සන්. ඒ කියන්නේ ක්‍රිස්ටින් ඩන්ස් තමයි ඒ කැරක්ටර් එක කළේ. ඉතින් ඔන්න මේ ක්‍රිස්ටින් තමයි මේ ගැන කියන්නේ. යා මේක සමුක සාකච්ඡාවකට ඇවිල්ලා දැන් මිලියන ගණනක් සිනමා ලෝලීන්ට ඇය හැමදාම සදාකාලික මේරි ජේන්. අපේ පළවෙනි මේරි ජේන් තමයි ක්‍රිස්ටින්. හැබැයි ඉතින් ක්‍රිස්ටින්ගේ බලපුතර නම් ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි. හරිද? කොමාරි මේ 2002 අවුරුදු තිරගත වෙච්ච මේ මුල්ම ස්පයිඩර්මෑන් චිත්‍රපටිය බලන්න මේ දවස්වල මේ ක්‍රිස්ටින්ගේ පුතා ඇඩික් වෙලාලු ඉන්නේ. හරිද? ඉතින් එයා මේ ෆිල්ම් එකේ බලන්න කැමතිම කොටස තමයි මේ ස්පයිඩර්මෑන් අර ඉස්සල්ලාම මේ ස්පයිඩර්මෑන් අර එයා දැනගන්නවානේ එයාට අමුතු පව එකක් තියෙනවා කියලා. කොහොමරි අර රෙස්ලින් පිටියක තර්ක කරනවානේ අර රෙස්ලින් ගේම් එකක් කරනවා. ඉතින් ඔන්න ඔය කොටසට මෙයාගේ පුතා හරි ආසලු ජේම්ස් තමයි මේ පුංචි පුතාගේ නම. ඉතින් අර අම්මා හිටියට එයාට ප්‍රශ්නයක් නෑ. මේ එයාට වැදගත් වෙන අර ස්පයිඩර්මෑන් ගේ අර කොටස විතරයි. ඉතින් ඊට පස්සේ මෙයා ස්පයිඩර්මෑන් විදියට අර අත් දෙකෙන් අර අපි අර මකුළු දැල් විදිහටනේ ස්පයිඩර්මෑන්. ඉතින් ඒ වගේ මෙයා ඇඩ් කර කර ගෙදර හැමතැනම දුවනවලු. ඉතින් ওই සීන් එක අර ස්පයිඩර්මෑන් ගේ රෙස්ලින් සීන් එක මෙයා හැම ගොඩක් සැරයක් දවසට දෙපාරක් තුන්පාරක් විතර බලනවලු. මේ දවස්වල එයා මාර විදියට මේකට ඇඩික්ට් වෙලාලු ඉන්නේ. ඉතින් අර මිලියන ගණනක් රසිකයන්ට ඇය ලෝකයක් වටිනා මේරි ජේන් වුණාට ඇගේ පුංචි පුතාරු නම් ඇය තාම සිනමා තරුවක් නෙමෙයි. එයාගේ ආදරණීය අම්මා විතරයි නේද? ඇත්තටම සමහරක් වෙලාවට ජීවිතේ අපිට දකින්න ලැබෙන ලස්සන සහ එහෙම නැත්තම් හැබෑම සතුට මෙන්න මේ වගේ පුංචි දේවල් ඇතුලේ තියනවා වෙන්න පුළුවන් නේද? හරියට නිකන් අපේ ජේම්ස් වගේ ක්‍රිස්ටින්ගේ පුතා වගේ නේද? අම්මා කොච්චර ලොකු තරුවක් වුණත් එයාට වැදගත් නෑ. එයාගේ අම්මා ඉතින් එයාට අම්මා විතරයි. සමහරක් වෙලාවට මේ ගොඩක් ඔය මේ ප්‍රසිද්ධ කට්ටියගේ මේ සමහරක් වෙලාවට ප්‍රසිද්ධ කට්ටියගේ මම කලින් කිව්වා වගේ ළමයි ගොඩක් අර ඒ ප්‍රසිද්ධ කියන අම්මයි තාත්තයි ප්‍රසිද්ධ වුණාම එයා මං කියන රේපාණෙන් එළිය බලනවා කියලා. හැබැයි තින් අපේ ජේම්ස් නම් එහෙම කෙනෙක් නෙවෙයි. එයාට නම් ඉතින් අම්මා ෆිල්ම් එකේ ඉන්න. හැබැයි එයාට ඇටෙන්ෂන් කියන්නේ අම්මට නෙවෙයි ස්පයිඩර්මෑන්ට විතරයි. මාර දේවල් තමයි සිතුවිනේ ලෝකේ වටේ නේද? ඒක තමයි මම සැදී පැහැදී බැදී ඉන්න ඔයාට ලෝකේ වටේ සිද්ධ වෙන රසබර කතා කියන්න. එහෙනම් අපි යනවා දැන් සින්දුවක් අහන්න. හවස 4 වෙනකම් මම අහගෙන ඉන්න කියලා වට මතක් කරනවා. දවල් 2:27යි දැන්.

0: 89.1 89.3 Supreme Radio
1: දෙකයේ විනාඩි 31යි. දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිබත්ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ.
2: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: The welcome show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ලෝකයේම බීජ පරිසංකරණ ස්වල්බාඩ් බීජ සුරක්ෂිතාගාරයේ තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ස්වල්බාඩ් දූපත්වල තියෙන ලෝන්ගියේබියෙකින් කියන නගරේ චාමර. ලෝකයේ බීජ මිලියන 1.2කට වඩා සුරක්ෂිත කරලා තියෙනවා කියනකත් මතක් කරන්න ඕනේ. මේව විශේෂ ඇලුමිනියම් පැකට්වල දානවා චාමර. සාමාන්‍යයෙන් මේකට කියනවා බ්ලැක් බොක්ස් කියලා චාමර.
2: මේ කියන ගුවන් යානවල කළු පෙට්ටිය නෙවෙයි.
1: නෑ. මේක බීජ දාන එකක්. හරිද? කොහොම හරි මේ පෙට්ටි දාලා තියෙන්නේ සෙල්සියස් අංශක -18 උෂ්ණත්වයක චාමර. මේ සුරක්ෂිතාගාරයේ හදලා තියෙන්නේ වැඩි ගල් කන්දක් ඇතුලේ. උඩින් හිම තියෙන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The welcome show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
7: Supreme Radio.
6: Radio.
7: Supreme Radio.
6: Wagi hande. Wagi rata.

0: Sindhu Cafe.
1: නොවයයි දැන් වෙලාව ඉතිං කොහොමහරි වහිනවල එක තමයි ඇත්ත කතාව. දැ සාමානෙන් අද කොහමරි වැස්සර මාතයක සෙල්ලං කරන හබූන ඇත වෙනදර මොකද නොද වෙන්න වෙනදර වෙන්නේ වැස්ස හරියටම බලනවා නිමේෂකොයි වෙලාවට එලියට බහින්න මොකද සාමාන්‍යයෙන් මම්මගේ කුඩේ අමතක කලා ගෙදර දාලනවන එකක් තමයි මෙහමගේ බැග්ගේ ඉතින් ඉඩ නැහැ හරිද. ඉතිම ඒක නිසා හිතලම කුඩේ ගෙදර තිර එනවාද වහිනකක් නැතිවේ කියලා මෙන්න බොලේ මං එලියට බහිනුවත් එක්කම වැස්ස වහිනවා. ඒ වගේම ඔෆිස්ස කියනකට ආය හොතට පායල තමයි තියෙන්නේ. අයිමස් සරයක් ඕෆ් වෙන වෙලාවට හරියටම මම ඔෆිස්සකින් එලිය තියෙනකොටම අඩිය ඕන් වහිනවා. හැබැයි ආද නම් ඒ සෙල්ලම කරන්න හම්බුන්නේ නෑ. හිතන්න ඇති මං හැමදාමගේ රැවටේ කියලා. හූ හූ වැස්ස. අද මම කුඩේ අරගෙන තමයි ආවේ. ඒ උනාට ඉතින් වැඩක් උන්නේ නැහැ. ගෙදරිනුත් නාලා ඔෆිස් එකට නොකරත් නෑව දෙපාරක්වත් දවසෙද නෑව. ඉතින් කුඩෙන් එන්න බෑ. එතරම් අද වැස්ස පොඩක් සැරයි. හදට වැස්ස හම තමයි නේ දිතින් කොමනි මාව අදත් තෙමුවා. එවනට කමන්නේ කුඩේ අධාරගෙන ඇවිල දෙන්නේ. එක නිසා මාර හැපි මාර ජයග්‍රහයි හැඟීමක් මට දැනනවා එක නිසා. මේ අනිතක ඔගොලොත් කුඩේ අරගෙන යන්න මොකද වැස්ස තෙමෙන්නේ පාසනීප වෙන්න පා මේ දවසල ඩෙංගු හිසෝසවල තමයි තියෙන. එක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලවාට ගොඩක් ආදරයෙන් මතක් කරනවා. හරි එනම් ඉතින් සිංදුවක් අහන්න යන්නත් ඕනේට කලින් වට මතක් කරනවා මේ පැත්තට එන්න ඕනේ කොහොමද කියලා. 0112 510 510ට කෝල් එකක් දෙලා මේ පැතර එන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0718 89 3 89 3ට WhatsApp message එකක් කියලා තුවාට මේ පැතර එන්න පුළුවන්. එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් වාට පුළුවන්. එතෙක්කම මේ වෙලාවේ මම TikTok live එකක් හැවිල්ලයි ඉන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා අපේ TikTok live එක පැත්තට එන්න කියලා. චූටිම වෙලාවකින් අපේ ලයිව් එකින් යාළුවෝ සෙට් එක මම මතක් කරනවා. ඊට කලින් මේ ලෑස්ති වෙන්නේ සින්දුවක් අහන්න යන්න හවස හතර වෙනකන් මාව අහගෙන ඉන්න. 02:42 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවලව දවල් දෙකයි විනාඩි 45
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600.18 22
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
5: සුවඳ දැනි දැනි දැනෙනවා
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
7: Travel with Supreme
8: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න
10: 89.1 89.3
7: Supreme Radio

දවල් දෙකයි විනාඩි 52 දැන් වෙලාව. හය මාස සැරයක් ඔන්න ඔයා කැමති විදිහ ආරංචියක් ගැන තමයි කියන ලෑස්ති වෙන්නේ. මොකද්ද ඒ ඔන්න හදන්න. මොකද්ද අප්පා ඔච්චරට වර්ණා කරකර කියන ලෑස්ති වෙන්නේ? දැන් මොකද්ද නැද වෙලා තියෙන්නේ? Game of Thrones. ඉතින් මේ යුනිවර්ස් එකේ පළවෙනි අතුරු කතා මාලාව විදිහට නිකුත් වෙච්ච House of the Dragon තුන්වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක මේ වෙනකොට ඉන්ටර්නෙට් එකට රිලීස් වෙලා තියෙනවා අර කියලා බලන්න පුළුවන්. ඒක තමයි ඉතින් කියන්න තියෙන සුබ ආරංචිය. ඔන්න මම දැක්ක මේක පෝස්ට් එකක් තිබ්බා. දැන් ඉතින් මකරු තමයි කියලා. මට පස්සේ තේරුණේ ඇයි ඒ කියලා බලනකොට මේ House of the Dragon මේ සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා ඒකයි. ඉතින් කොහොම හරි මේ එපිසෝඩ් එක පැයයි විනාඩි 12ක දවන කාලයක් ඩියුරේෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ කතාමාලාවේ මේ සීසන් එකේ ඊළඟ එපිසෝඩ් එක කියන්නේ හැම සඳ දවසකම තමයි රිලීස් වෙන්නේ. සඳ දවසකම උදේ 6:00 තමයි ඔන රිලීස් වෙන්නේ. ඉතින් එතකොට මේකේ අන්තිම එපිසෝඩ් එක ඇවිල්ලා මම හිතන්නේ එපිසෝඩ් ඔක්කොම 8ක් තියෙනවා. හරි. ඉතින් මේ 8වෙනි එපිසෝඩ් එක කියන්නේ අන්තිම එපිසෝඩ් එක නිකුත් වෙන්නේ අගෝස්තු මාසේ 10. ඒක එහෙම තමයි නේද කතා කරගෙන ඉන්නකොට එකවර කැස්සක් ආව. ඉතින් මොනා කරන්නද? හරි වට ඇහුන්නේ නෑනේ මං කහින්. එහෙම තමයි මට පුළුවන් කාටවත් ඇහෙන්න තියෙන කහින්. ඌ මැජික්. ඉතින් ඔන්න දැන් ඔන්න House of the Dragon තුන්වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක අද රිලීස් වුණා. ඔන්න ඔයාලට පුළුවන් ඊළඟ එපිසෝඩ් එක බලන්න. ලබන සතිය සුදුද වෙනකන් ඉවසගෙන ඉන්න. කට්ටිය ගොඩක් ආසාවෙන් බලපු ටීවී සීරිස් එකක් තමයි මේ House of the Dragon කියලා කියන්නේ නේද? එන්න ඒක නිසාම තමයි මේක සීසන් 3 දක්වාම දීර්ඝ කරලා තියෙන. අපි බලමු මේකෙන් පස්සේ සීසන් 4 8 කියලා නැත්තම් මෙතනින්ම නිල වශයෙන් ඉවර කරයිද කොහොමද කියන දන්නේ නැහැ. හැබැයි කොහොමද කමන්නේ ඒ ගැන හරි විස්තර මට ලදසැනින් මම ඔයාලට අනිවාර්යෙන්ම ඇවිල්ලා කියනවා. වදන්වන්න ඉතින් මම ඒක හරියටම අකුරටම ඉෂ්ට කරනවා කියලා. හරි. එහෙනම් අපි යමු සින්දුවක් අහන්න. මේක ඇවිල්ලා මේ සින්දුවක් නෙමෙයි සින්දු ගොඩාක් තියෙන එකක්. මෙඩ්ලි එකක් තමයි අපි අහන්න යන්නේ. ඉතින් මේ තව දෙයක් කියන්න ඕන අපේ TikTok live එකේ යාළුවෙක් මගෙන් ඉල්ලුව සින්දුවක්. ඉතින් අද අපේ breakfast friday නෙමෙයිනේ. හැබැයි වෙලාව කියන්නේ එයා ඉල්ලපු සින්දුව list එකේ තිබ්බා. එයා ඇත්තම මේ artist ගේ සින්දුවක් තමයි ඉල්ලුවේ. ඒ artist ගේ සින්දුවක් මේ මෙඩ්ලි එකක්ම list එකේ තිබ්බා. මේ කවුද දන්නවද ඉල්ලුවේ? මම එයාගේ නමත් මතක් කරන්නම්. මට නම පොඩ්ඩක් ගංගා තමයි ඉල්ලුවේ. ඔන්න ගංගා ඔයා මගෙන් request කරපු සින්දුව සින්දු ටිකක් තියෙනවා. ඒක සින්දුවක් නෙමෙයි සින්දු ගොඩක් තියෙනවා. දැන් ඔන්නවට අහන්න පුළුවන්. දවල් 2:54 දැන්

0: Good evening. The vilava havas thunai. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාත

0: Sindhu Cafe.
1: හවස තුනයි විනාඩි හයයි දැන් වෙලාව සිින්දු කැෆේ අන්තිම පෑ තමයි මේ විදිහට පටන් ගන්නේ. ඉතිමා දන්නවා අපේ අන්තිම පැය එහෙමත් නැත්තං දෙවනි පැය පටන් ගත්ත ගමම්ම මගේ රාජකාරිය මොකක්ද කියලා හරිටම හරි අපේ ටිට්ටොක් ලයිව් එකන්න යාලෝ කට්ටියෝ මතක් කරන වෙලාව. එහෙනම් ඔන්න මම ඉස්සලාම යන සුපුරුදු විදිහට මතක් කරන්න ආදමගේ ලයිව් එකට පළවෙනි කමෙන්ට් එක දැබ්බේ කවුද කියලා. එතමයි අපේ සුදේෂ් ගාල්ලෙන් තමයි ඔන සුදේෂ් ඩුබායි වල ඉඳලා දැන් ඔන ලංකාවට ආව කියලා මට කිව්වා. ගාල් ඉඳන් තමයි ඔන්න අපේ ලයිව් එකට ජොයින් වුණේ. ඒක නිසා සුදේෂ් ඔන්න ඔයාව තමයි මම ඉස්සලාම එකතු කරගන්නේ. ඒ වගේම සුපුරුදු විදිහට හිනිදුවෙන් අපේ සාශ්‍රී ඉන්නවා, අංජුනී ඉන්නවා, නුරේෂ් ඉන්නවා, ඊශ්‍රායල් වලින් අපේ රයිඩර් ඉන්නවා, ඒත් එක්කම මල්ෂාන් ඉන්නවා, සුදර්ශන ඉන්නවා, අපේ සුදීර ඉන්නවා, කටා වලින් ඩිඩා ඉන්නවා, එදෙකම කෙන්සෝ ඉන්නවා, ශලීන්ද සිල්වා ඉන්නවා, කේෂී ඉන්නවා, ජපාන් වලින් ෆයිරෝස් ඉන්නවා. එවගේම හේෂාන්වත් ඔන්නේ ඉලක සිඳුර ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. තරද තිසේරා නෙමේ අපේ තරද තිසේරා, මම හැමදාම අපේ තරදගේ නම වරද්දනවා. තරද මං හිතන්නේ කැන්ඩි වලින් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඔන්න තරද ඔයවත් ඉලක සිඳුර ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. එවගේම හිරුණි ඉන්නවා ඉතලි වලින්, හිරුණි ඔන්න ඔයවත් එකතු කර ගන්නවා. සංජීව, චන්දන, නහිල්, එවගේම අශිනී, සම්පත් දිසානායක ඉන්නවා, ශමල් චතුර ඉන්නවා, කයිස්වත් ඔන්න ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. කයිස්ගේ නම ඩිලීෂ කියලා තමයි කිවිතින් ඔන්න දිලීෂ ඔයවත් මම මතක් කරනවා. ඒ වගේම අහිංස හයි කියලා මෙසේජ් එකක් එවලා තිනවා. හයි අපේ අහිංසවත් එකතු කර ගන්නවා. රූපිකා ඉන්නවා, රූපිකා ඔයවත් මතක් කරනවා. අරුණි ඉන්නවා, ගංගා ඉන්නවා, ඒත් එක්කම සදව් ඉන්නවා, මහේෂි ඉන්නවා. ඒ වගේම අපේ නිමල්වත් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම අපේ සසේවත් ඔන්න ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කර ගන්නවා. ඒ වගේම මේ විදිහට තමයි යාළුවෝ සෙට් එක ඉන්නේ. එහෙනම් ඉතින් මේ යාළුවෝ කට්ටියවත් එකතු කරගෙන යන්න ඕනේ අපේ WhatsApp එක පැත්තට. ඒ පැත්තෙත් යාළුවෝ කට්ටියමට මෙසේජස් දාලා තිබ්බ මම දැක්කා. ඒක නිසා ඒගොල්ලන්වත් අනිවාර්යෙන්ම ඊළඟ සින්දුවට මම එකතු කර ගන්නවා. කවුද මේ ඉන්නේ? අනුරාධ ඉන්නවා කෝටින්, සමරසිංහ ඉන්නවා සේරුවා විලෙන්, ඔන සමරසිංහ ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. උදාර ඔන ඔයාවත් මතක් කරා උදාර. ඒ වගේම ගයනී ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කර ගන්නවා. හරි, මේ විදිහට තමයි අපේ යාළුවෝ සෙට්

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි මහන්සි වෙලා අනාගතය ලස්සන කරගන්න පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: හවසතුන අය වෙනටි පහළවයි දැන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙලන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල
3: ඉන්න

0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: නුවර කලාවිය අපි අහලා තියෙනවානේ. නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව් තුනක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා හඳුන්වන්නේ. එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට නුවර කලාවිය විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව කියන්නේ. ජල දහරිතාවය අනුව දෙවෙනි වැව තමයි කලා වැව.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

හවස තුනයි වෙනටේ වෙසු දෙකයි දැන් වෙලාව ඉතින් දැන්ගුණ අපි ඉස්සල්ල ගියානේ හොලිවුඩ් වලට දැන්ගුණ ලංකාවේ කතාවක් ගැන තමයි ඔයාට කියන්න යන්නේ. ඉස්සරහට අපේ සිංහල සිනමාවෙන් බිහිවෙන අලුත් නිර්මාණයක් ගැන විස්තර තමයි මේ ඔයාට කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අපේ රටේ පළවෙනි සෙමි ඇනිමේෂන් චිත්‍රපටිය ලඟදිම නිකුත් වෙන මේ ෆිල්ම් එකේ නම තමයි පිස් ජූ. හරිද? නේද? මාර නම්නේ වැටෙන කට්ටිය එක තමයි. ඉතින් මේ අලුත් චිත්‍රපටියේ මේ වෙනකොට ෂූටිං පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඉෂංකා ජහන්වි තමයි මේකේ ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නේ. ඉතින් නිහන්සාගේ චරිතය තමයි කරන්නේ. චරිතේ නම තමයි නිහස්නා. නිහන්සානේ හරි ලස්සන නමක්. ඒ වගේම දර්ශන් තවරාජා සංදේශ්ගේ කැරක්ටර් එක කරන මේ චිත්‍රපටියේ ඉතින් ප්‍රධාන රංගනේ මේ දින තමයි එකතු වෙන්නේ. ඊට අමතරව සෙනාලි ෆොන්සේකා, කුමාර තිරිමාතුර, ප්‍රියන්ත සිරිකුමාරත් එක්ක සරත් කොතරාවල ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ ෆිල්ම් එකේ රංගනෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ අනුර ජයවර්ධන සහ තිරරචනය කරන්නේ සුනිත් ලකුහේවා විසින්. අපි බලමු ලංකාවේ ඔන්න පළවෙනි ඇනිමේෂන් මූවි එක තමයි අපි දන්නවා ගජබෑන්. ඔන්න දැන් මේක සෙමි ඇනිමේෂන් මූවි එකක් කියලා තමයි ඉතින් ඔන්න ලංකාවේ පළවෙනි සෙමි ඇනිමේෂන් මූවි එක බලමු ඔන්න ඉස්සරහට කොහොමද වැඩේ තියෙන්නේ කියලා. හරි, ඔන්න එහෙනම් දැන් අපි නටන්න තමයි ලැස්ති වෙන්නේ. දැකෝ සමහරක් කට්ටිය ඉන්නවා මේ සතුරු හිතනවා විතරක් නේ අපි පොඩක් ඩාන්ස් කරන්නේ නේද? සතුරු නෝ දැන් පාටි එකකට අපි ගිහලා අඩන්නේ නැහැ නේද? වෙඩින් එකකට හරි මොනවාම හරි පාටි එකකට ගියාට පස්සේ අපි අඩනවද නැහැ, අපි අඩන්නේ නැහැ, අපි ඩාන්ස් කරනවා. ඉතින් සතුරු තමයි ඩාන්ස් කරන්නේ. හැබැයි සමහරක් කට්ටිය දුකට නටනවා. ඔව්, ඒක මාරයි නේද? දුකට සින්දු කියන කට්ටිය අපි ඕන තරම් අහලා තියෙනවානේ. ඔන දැන් දුකට නටන කට්ටියක් තියෙනවා. මේ කට්ටියට තමයි මේ අවස්ථාව. අවස තුනයි විනාඩි 24යි දැන්. හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හවස 3:31 දැන් දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත්ගොඩ චාන්නික බ්‍රාස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
2: සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
2: රසපිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙර
1: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: Sindhu Cafe.
1: පහයි දැන් වෙලාව. ඉතින් මේ පැතට කතා කරපු යාළුවෝ කට්ටිය මතක් කරන වෙලාව තමයි මේ වෙලාව. රයිට්, යනවා ඉස්සල්ලාම කොහෙටද? මොරටුවට තමයි යන්නේ. ශාමල් කතා කරා ඩෙලිවරි එකක් යමින් ගමන් තමයි එන්නේ. ඒකෙන් ඩෙලිවරි එකක් දෙන්න යන ගමන් තමයි එනවා කියලා කිව්වේ මට. ඉතින් ශාමාගේ යාළුවෝ දෙන්නව තුන් එකතු කරගන්න කියලා කිව්වා ඊළඟ සින්දුවට ශවිදුවයි මදුෂාන්වයි. ඒ වගේම මට කතා කරා නරම්මලින් සාන්ත. ඉතින් ඔන්න නරම්මලින් සාන්ත කතා කරලා කිව්වා වයි ශාමලි වයි දුව සිතුමි වයි එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට. ඒ වගේම මහරගමින් චාරුණී කතා කරා. එයාගේ හොඳම යාළුවා රමණිත් ඉන්නවා කියලා කිව්වා. රමණිකේ දුවත් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඒගොල්ලන්ටත් ලස්සන සින්දුවක් තමයි මගෙන් ඉල්ලුවේ. ඒ වගේම පානතරේ මට ජගත් කතා කරා. ඉතින් ජගත් කතා කරා කියලා කියන අනිවාර්යෙන්ම කවියක් අතේ තියනවා කියන එක තමයි. එහෙනම් මම ලෑස්ති වෙන්නේ කවිය කියන්න. එලියක් වෙහිදයි මුහුණේ රෑ අහසේ සඳට නැති. පැහැයක් මතු වෙයි මුහුණේ වාකේ ඔබ මලක පෙති. අප අතරට ඇදී එන්න නිමේෂ ඔබ සුළඟේති. සිනහ පොදක් අපට දෙන්න එය මුළු දවසටම ඇති. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ජගත් පානදුරෙන් ලස්සනම ලස්සන කවියක් වචන කරලා මේ පැත්තට මට එව්වේ. ඒ වගේම ආදරණීය රසිකව හැම කෙනෙක්වම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ජගත් මට කිව්වා අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඒ වගේම බොහොම ස්තුතියි ලස්සනම ලස්සන කවියක් හැමදාම වගේ මට අදත් දුන්නට. එහෙනම් ඉතින් මේ විදිහට මේ පැත්තට කතා කරපු යාළුවෝ ටිකවයි අපේ මේ TikTok live එකේ ඉන්නවා. නිමාෂවත් ඔන්න එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. මම ගණන් ගන්න නෑකක මාතක තරහ වෙලා හිටියේ බොරුවට. හරි, එහෙනම් මේ අලෝ සෙට් එක එකතු කරගෙන අපි යමු සින්දුවක් අහන්න. අහගෙන ඉන්න හවස හතර වෙනකන් මම මෙතන. හවස 3:37යි දැන්.

0: 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: අවසාන ප්‍රශ්නය, ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ, වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ යුතුක මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
8: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දන දෙතහනේ රුත්‍රායේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: Meltdol හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
13: 89.1 89.3

0: Sindhu Cafe.
1: මටත් හිතයි ඉතින් තව ටිකක් ඉන්න. ඒ වුණාට මම හිතනවා හිතුවා වුණාට මට එහෙම ඉන්න විදිහක් නැහැ. වෙලාව හරි. මොකද මගේ වෙලාව ඉවරයි දැන්. ආශි මැඩම් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආශිත් එක්ක ඔනවට පුළුවන් හවස 4 ඉඳලා ටෙම්පෝට වුණා. බලන්න ඔකිට මට හිතයි වුණාට ඉන්න විදිහක් නැති හැටි. හෙට එනවා හරියටම දවල් දෙකට. දවල් දෙකේ ඉඳලා හවස 4 වෙනකන් රස කතා ගඩකුත් එක්ක වාසමාසම සින්දු ලිස්ට් එකකුත් එක්ක මම එනවා ළඟට. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. නිමේෂා.

0: වසන්තේ උදා වුණා වීකෙන්ඩ් එකට පස්සේ ඇවිල්ලා ඉන්න මං. අද ජූනි මාස 22 සුබ සන්ධ්‍යාවක් ඔයාට. හවස 4යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: down.
1: හතර හතට
2: හතර හතට හතරයි එකයි වෙලාව. නෑ හරිටම හතරයි දෙක වුණා. දැන් විනාඩි දෙකක ප්‍රමාදය පිළිබඳ මාගේ බලවත් කනගාටුව නොවේ. මං හරියට හතරට වෙලාව ගත්තා. හරිතින් සතිය අන්තයකට පස්සේ අපි ඇවිල්ලා ඉන්නේ වසන්තේ උදා වෙලා තියෙන්නේ. මම ඇවිල්ලා ඉන්නේ වැස්ස නම් තමයි මෙහෙට. ඔහෙට වැස්සද හොඳටම වහිනවා ඊයේ හවස ඉඳලා. තද වැහිකුණා අටු ගැල්ලුවත් මම නම් රස්සාවට එන එක නතර කරන්නේ. හරි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අදත් සුපුරුදු විදිහට පටන් ගන්නවා ටෙම්පෝ ටවුන්. ඉතින් මතක් කරන්න කාරණා ගොඩක් නෑ, පොඩි දේවල් ටිකක් තියෙන්නේ. වට්ස්ඇප් එක තියෙනවා කියලා කියන්න ඕනේ. තව මොකද කියන්නේ තියෙන්නේ? හොට්ලයින් එක තියෙනවා කියලා කියන්නේ. ඕක කටපාඩම් කරගෙන ඉන්නවා. උරුදු ගණන් තිස්ස කටපාඩම් වෙලා තියෙනවා. ඒ විදිහටම කියනවා මම 0112 510 510 හොට්ලයින් එක. ඒකට කෝල් කරන්න පුළුවන්. කෝල් කරලා බලන්න මං ආන්සර් කරනවා කියලා. හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අතේ තියෙන ෆෝන් එකෙන් වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාන්න. වට්ස්ඇප් ඉන්නවනේ ඔයා 0710889893 මගේ වට්ස්ඇප් නම්බර් එක. මැසේජ් එකක් දාලා සින්දු අහන්න එකතු වෙන්න පුළුවන්. සින්දු නම් ඉල්ලගෙන එන්න එපා. මේ පැත්තට අද සින්දු දෙන දවසක් නෙවෙයි. ඒත් එක්කම රේඩියෝ සජීවීකරණ අත්දැකීම බෙදා ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගියොත්. එහෙම එතන මේ වෙලාවෙම මම ලයිව් එකේ ඉන්නේ. ලයිව් එකට කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ. ඔයාටත් පුළුවන් ඉතින් ලයිව් එකට එකතු වෙන්න. ඇවිල්ලා ඉතින් ඔය මොනව හරි කියලා අපිට බයින්න. ගොඩක් කට්ටිය බයිනවනේ ඇවිල්ලා. අපි කැමති වෙනුම් අහන්න. ඒ වගේම තමයි අද දවසේ අපි සංචාරයක යන්න නියමිතව තියෙනවා. ලෝකේ තියෙන ලොකුම දූපත මොකද්ද කියලා අහුවොත් ඔයා කියන්නේ ලෝකෙන් උතුම් රට ලංකාවයි. උතුම් රට එහෙම නැත්නම් උතුම් දූපත ලංකාව වුණාට ලෝකෙ තියෙන ලොකුම දූපත මොකද්ද කියලා වගෙන් අහුවොත් ඔයා දෙන උත්තරේ මම දන්නවා මොකද්ද කියලා. ඒ තමයි ග්‍රීන්ලන්තය කියලා. ඉතින් මට හිතුණා අද දවසේ ග්‍රීන්ලන්තේ පැත්ත පොඩි සංචාරයක ගිහිල්ලා ඉන්න ඔයත් එක්ක. මොකද ගොඩාක් දේවල් අපි නොහිතන දේවල් ග්‍රීන්ලන්ත පැත්තේ සිද්ධ වෙනවා. අපි හිතාගෙන ඉන්නේ වාව් ග්‍රීන්ලන්තේ ගොම් කොළපාට රටක් වෙන්න ඇති කියලා. කොළපාට තමයි. බලන්නකො කොච්චර කොළපාටයිද කියලා කතාව ඇහුවට පස්සේ හවස 6 වෙනකම් විටින් විට කතාව කියනවා. ඒ නිසා අහගෙන ඉන්න ඕනි මාව. හරිද? අද දවසේ කතාව ග්‍රීන්ලන්තේ ගැන. එහෙනම් අපි යන්න හදන්නේ ඕනම ලෙඩකට එකම කසායයි මං ගාව තියෙන්නේ. හවස 4යි විනාඩි 4යි. මං ආශි සුබ සැන්දෑවක්. මේ කසායි විතේ බීලා බලමු.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවරපාල කිරිබත්ගොඩ.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
7: එන්න ප්‍යා

0: ඔහොම තමයි ඉතින් පොඩක් සින්දුවක් ලස්සන එකක් අහනකොට පොඩි ඉමෝෂනල් ෆීලිං එකක් එනවා නේද? නිකන් හිතන්න එක රාජ වික්‍රමසිංහගේ සින්දුවක් නේ එක පොඩි අපි රීමේක් එකක් ප්ලේ කරේ. ඒ වුණාට ඒ සින්දුව ලියවෙන කාලේ දැන් අර අපේ තාක්ෂණ එහෙම දැන් නම් හරි දියුණු වෙන්නේ දැන් නැවක වැඩ කරන කෙනෙකුට ගෙදර ආව සම්බන්ධ කරගන්න තමන් ආදරය කරන කෙනාව සම්බන්ධ කරගන්න එහෙම ලොකු ප්‍රශ්න නැහැනේ දැන්. හැබැයි ඔය සින්දුව ලියන කාලේ හිතන්න නැවක වගේ වැඩ කරන තැනක ඉන්න කට්ටිය කොහොමද නේ තමන් ආදරය කරන කෙනාට දෙයනේ හිතා ගන්නවත් බෑ නේද ඒ කාලේ මිනිස්සු ආදරය කරපු හැටි. ඒ කියන්නේ දැන් මේ සෝෂල් මීඩියා ලව් එකක්නේ තියෙන්නේ. මේ අපේ අපි තනිකරම ආදරේ තාක්ෂණයට හුරු වෙලා තියෙන්නේ. තාක්ෂණේ නැත්නම් ඇත්තටම නිකමට හිතලා බලන්න. පැය 24ක් අපිට අන්තර්ජාලය නැති වුණොත් එහෙම අපේ සියලු සම්බන්ධතා නැති වෙලා යනවා. හැබැයි ඒ කාලේ ආදරය කරපු අය එහෙම නෙමෙයිනේ ලොකු කැපවීම කරලා මාස ගණන් බලන් ඉඳලා මාස දෙක තුන බලන් ඉඳලා ආදරය කරන කෙනාව හම්බ වෙන පෙරුම් පුරනවා නේද? සින්දු හරි ලස්සට තියෙනවා ඒ කතාව පොඩ්ඩක් දිවිහැනිල්ල අහනකොට ඊතර පොඩ්ඩක් වදිනවා වැඩි ඒක. ඉතින් මේ ඇත්තටම ඉතින් අපි පිටරටවල් වලට යන්නේ අර මේ සල්ලි වැඩිපුර හොයාගෙන හම්බ කරගෙන නිකන් තමන්ගේ රටට ඇවිල්ලා හොඳ ජීවිතයක් ගත කරන්නනේ. ඉතින් ඔය හොඳ ජීවිත ගත කරන්න රට යන අපේ ආදරණීය රටවිරුව කියලානේ අපි කියන්නේ. ඉතින් සෑහෙන දුක් විඳිනවා ඒකල්ලෝ. අපි හිතුවට මේ රට ගියම් මාර සැපක් තියෙන්නේ, අනේ ගුරන්ට මොන ප්‍රශ්නද එහෙම කියලා හිතුවට ඒ ජීවිත ඇතුලේ හරි දුක හිතෙන කතා තියෙනවා. ඉතින් සංචාරය කරනවා කියලා කියන්නේ කෙනෙක් අපි වැඩ කරන්න පිටරටකට ගියත් එහෙම නැත්නම් සංචාරයකට රටකට ගියත් තමන්ගේ රට දාලා වෙන රටකට යනවා කියලා කියන්නේ නිකන් අමුතු ෆීලිං එකක් නේද? ගියහම තමයි ඒක දැනෙන්නේ. කොහොම වුණත් අද දවසේ අපි සංචාරයට සූදානම් වෙන්නේ ග්‍රීන්ලන්තයට. හැබැයි ගිහිල්ලා අපි එනවා අපි නවතින්නේ නැහැ. මොකද නවතින්න හොඳ තැනක් නෙවෙයි ග්‍රීන්ලන්තය කියලා කියන්නේ ඒකයි. ලෝකේ තියෙන ලොකුම දූපත මොකද්ද කියලා ඇහුවොත් හැමෝම දන්න උත්තරේ තමයි මේ ග්‍රීන්ලන්තය කියන එක. මේක කොච්චර ලොකුද කිව්වොත් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය වගේ තුන් ගුණයක් විතර විශාලයි ග්‍රීන්ලන්තය. ගොඩක් ගූගල් කරලා බලන්න. හැබැයි මේ තරම් මහා විශාල දූපතේ ජීවත් වෙන්නේ විශ්වාස කරන්න 56,000ක් වගේ පුංචි ජනගහනයක් විතරයි. ඒක ලංකාවේ පොඩි නගරයක ජනගහනයටත් වඩා අඩුයි නේ. ඔයාට එකපාරටම හිතන්න පුළුවන් අපෝ ඔහෙ මාර සීතලයිනේ මිනිස්සු නැත්තේ ඒකයි කියලා නේ. හැබැයි ඇලස්කාව අයිස්ලන්තය වගේ සීතල රටවල් වල මීට වඩා ගොඩාක් මිනිස්සු ජීවත් වෙනවා. එහෙනම් ඇයි ග්‍රීන්ලන්තය විතරක් මේ තරම් හිස්? ඇයි කවුරුත් මේ මහා දූපතේ පදිංචියට යන්නේ නැත්තේ? සීතලට වඩා එහා ගියපු ග්‍රීන්ලන්තයේ පිටිපස්සේ තියෙන භූගෝලීය සහ ඓතිහාසික කතා ගොඩාක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒවා දැනගමු. පොඩ්ඩක් ලෝකේ වෙන දේවල්, රටේ ලෝකේ වෙන දේවල් දැනගන්නවා වගේ මල්ලපු ගෙදරේවල් වගේ මේවත් දැනගන්න ඕනි. හොඳේ අල්ලපු ගෙදර කෙනාගේම හොයනවා වගේම උඩ රටේ ලෝකේ වෙන දේවල් උත්හොයලා බලමු අපි. ග්‍රීන්ලන්ඩ් එහෙම නැත්නම් හරිත දේශය කිව්වහම අපිට මැවෙන නිකන් අර ලස්සන කොළපාඩක්නේ නේ, ගස් කොළන් පිරුණු හරිත වර්ණ දූපතක්නේ. හැබැයි මේකේ නම තනිකරම මාකටින් බොරුවක්. රයිට්? මේ බොරුව කළේ එරික් ද රෙඩ් කියන වයිකින් ජාතිකයා. මීට අවුරුදු 1000 ගානකට කලින් එයා මේ දූපතට ගොඩ බැස්සහම එයාට ඕනු වුණා අනිත් වයිකින් වරුන්වත් මේ පදිංචියට ගෙන්න ගන්න. හරිද? අයිස්ලන්තය කියලා කිව්වොත් කවුරුත් එන්නේ නැති වෙයි කියලා හිතලා එයා ඒකට ග්‍රීන්ලන්ඩ් කියලා නම දැම්මා. අයිස්ලන්ඩ් කියලා දැම්මහම කවුරුත් එන්නේ නැති වෙයි කියලා එයා කාපු කට්ට අනිත් අයත් ගන්න ඕන නිසා මෙයා මේකට ග්‍රීන්ලන්ඩ් කියලා නම දැම්මා. ඒ කියන්නේ එරික් ද රෙඩ් කියන වයිකින් ජාතිකයා තමයි අවුරුදු 1000 ගානකට කලින් ග්‍රීන්ලන්තයට එහෙම නැත්නම් මේ දූපතට ගොඩ බැස්සේ. හැබැයි ඇත්ත කතාව නම් ග්‍රීන්ලන්තෙන් 80%ක්ම වැහිලා තියෙන්නේ මහා ඝනකම අයිස් තට්ටුවකින්. සමහර තැන්වල මේ අයිස් තට්ටුව කිලෝමීටර් 3ක්. ඒ කියන්නේ 71.9ක් විතර ඝනකමයි. ඒ කියන්නේ අපි ලංකාවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපේ පිදුරු තරාගල කන්දරත් වඩා උස්සට තියෙන්නේ අයිස්. ග්‍රීන්ලන්තය ඇත්තටම ග්‍රීන් වෙලා තියෙන්නේ මේ වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 2.5කට විතර කලින්. අද වෙද්දි ලෝකේ තියෙන ලොකුම අයිස් කැටයක් විතරයි ග්‍රීන්ලන්තය කියලා කියන්නේ. ග්‍රීන්ලන්තයේ දකුණු සහ බටහිර වෙරළ තීරය එහෙම නැත්නම් කෝස්ටල් ස්ට්‍රිප් එකේ මේ ඉන්න පොඩි ජනගහනයක් ජීවත් වෙන්නේ අග්නිදිග පැත්තට වෙන්න. හරිද? මොකද මිනිස්සු තියා සතුන්ටවත් යන්න කැමති නැහැ මේකේ ඒ අනිත් පැති වලට. මොකද මේ පැත්තේ කාලගුණය හරියට නිකන් අපායක් වගේ. ඇත්තම කතාව නිකන් සර්ච් කරලා බලන්න. මේ අධික හිමපතනය ගැන කතා කරොත් 2022 අවුරුද්දේ මාර්තු මාසෙදී ආපු එක කුණාටුවකින් විතරක් ග්‍රීන්ලන්තයේ හිමටොන් බිලියන 11ක් වැටුණා කියලා තමයි කියන්නේ. මේ හිමතෝගය කොච්චරද කිව්වොත් ඒකෙන් අයිස් ජීවන එක පවා ටික කාලයකට නතර වෙලා තියෙනවා. හිතන්න ග්‍රීන්ලන්තය ගැන අපි ලස්සන්ට හිතාගෙන හිටියට සෑහෙන වෙනස් කතා ගොඩක් තියෙනවා. ඒ වගේම කටබටික් සුළං කඳු උඩ තියෙන සීතල වාතය ගුරුත්වාකර්ෂණය නිසා එක පාරටම පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. මේවා 8 කිලෝමීටර 257ක වගේ ඉතාමත් වේගකින්, ඒ කියන්නේ කැටගරි 5ක සුලි කුණාටුවක් වගේ වේගකින් එනවා. හරිද? මේ කටබටික් සුලං කියන්නේ. ඉතින් ග්‍රීන්ලන්තය මිනිස්සු, මේ ග්‍රීන්ලන්තයේ ඉන්න මිනිස්සු මේ හුලඟට කියන්නේ පිටරාක් කියලා. පිටරාක් කියලා ඒකේ තේරුම ඔයාට පහර දෙන දේ. The witch attack you. හරිද කියන එක තමයි මේකේ තේරුම. මේ සුළඟට නැව් ඉඳලා පෙරලන්න පුළුවන්. හිම කඳුවල නායාම ඇති කරන්න පුළුවන්. 1970 වෙදී ආපු එක පිටරාක් එකකින් ටැසලික් කියන නගරෙන් භාගයක්ම කුඩුපට්ටම් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තැනක ගෙයක් හදන් ඉන්නවා කියන්නේ මරණ සහතිකයේ අතේ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. එනිසා තමයි සමහර විට ග්‍රීන්ලන්තයේ ජනගහනය මෙච්චර අඩු වෙන්න හේතුව. තව කාරණා ගොඩක් තියෙනවා. හැබැයි දැන් කියන්නේ අපි කියාගෙන යනවා අහගෙන ඉන්න ස්වීටි වැනික.
1: දැන් වෙලා 7:04 වෙනාඩි 27. I love you. I love you.

0: ස්වීටි මැනික ද වෙලාව හවස හතරයි විනාඩි 30යි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600.1822
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටි
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
0: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාව වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ තන මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිතා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිස රදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

අපේරෝ ටික්ටොක් එක පැත්තටෝ ටික්ටොක් එක පැත්තටෝ රයි චල් දවසේ මගේ ටික්ටොක් ලයිව් එකේ පළවෙනි කමෙන්ට් එක ආවේ මට කාගෙන්ද අපේ සාෂ්ගෙන් සාෂ් ගොඩක් ආදරෙන් මතක් කරන අපේ සාෂ් මේ වෙලාවේ මම බලාගෙන නැහැ කියලා මම දන්නවා ඒ වුණාට ෂාරක ෆර්නැන්ඩෝ ආවා ආදරෙන් එකතු කරගන්නවා ඒත් එක්කම පූර්ණිමා පෙරවිනමත් එක්ක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා තරින්ද සිසරවය වන්නේ භාග්‍ය හනෝ වට්ස්ඇප් තියෙනවාද වට්ස්ඇප් එක මෙතන මම හොයාගෙන ඉන්න භාග්‍යවත් ආදරෙන් එකතු කරගන්නවා ඒත් එක්කම කවි ඇවිල්ලා ඉන්නවා තව කවුද ඉන්නේ ඉතින් හායි හායි කියලා දාන්නතෝ මයික් ඔෆ් කරාට පස්සේ මට කියාගෙන යන්න එපා අපේ ගයනියව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා රුවන් ලක්මල් ආවා ඉන්නවද හරි ඒ වගේ මේ කෝඩිසෝට් පැතුම් ඔයාවා ආදරෙන් මතක් කරනවා පයිනපලුත් ඇවිල්ලා ඉන්නවා කවුදන්නේ පයිනපල් කියන්නේ අනේ මන් දන්නේ චමිල් ඉන්නෝ චමිල් හායි දමිත් අයියා ග්‍රීන්ලන්ඩ් ගැන අද කතාව ඔව් ග්‍රීන්ලන්ඩ් දූපත ඇමරිකාවට ඕනේ කියන්නේ ඇමරිකාවට මොනවද ඕනේ නැත්ද කියන්නකෝ ලංකාව විතරයි තාම එපා කිව්වේ වැඩක් නැති නේද ඕනේ නැති දෙයක් නෑ ගමිනි ඔයාවත් එකතු කර ගමින් ගමින් සබාවන් ගමින් ඔයාව එකතු කරගන්නවා ඒ වගේම මදුෂාන්ද ඩාන්සර් මදුෂාන් සින්දු ඉල්ලන්න එපානේ අද හරි මම වට්ස්ඇප් එක බලන්නම් බොහොම ස්තුතියි ඉතින් 0718 8093 8093 වට්ස්ඇප් එකට මැසේජ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට කෝල් කරලත් බලන්න ආන්සර් කරයිද කියලා බලන්න අපි නම් ආන්සර් කරයි ෆෝන් එක බොරුටි කිව්වේ අර කෝල් එකක් දෙ හවස 4:30 වෙනකම්

0: වෙලාබහව සහතරයි විනාඩි 44.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema udeyata.
4: The welcome show.
2: අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

රයිඩ් වෙලාව හවස හතර අභිනාඩි 49 ග්‍රීන්ලන්තේ බලා ප්‍රියාසර කරන්නයි සූදානම්. ග්‍රීන්ලන්තේ දෙවනි කොටස. ග්‍රීන්ලන්තේ ගැන තමයි අද දවසේ අපි කතා කර කර ඉන්නේ. ග්‍රීන්ලන්තේ තියන්නේ ආක්ටික් සහ උතුරු අට්ලන්ටික් සාගරයේ මැද කිට්ටුවෙන්ම තියෙන රට කැනඩාව. ඒ වුණාට කැනඩාව දිරු නගර තියන්නේ ගොඩාක් ඈතින්. ඒ කියන්නේ කැනඩාවේ දිරු නගරක් තියෙන ගොඩාක් ඈතින්. අපි මීට කලින් දවස් කැනඩාව ගැනත් කතා කරා. ඉතින් ග්‍රීන්ලන්තයට යන්න නම් ලෝකේ තියෙන දරුණුම සහ රළුම මුහුද පහු කරගෙන යන්න ඕනි. විශේෂයෙන්ම මේ සීත ඍතුවේදී මුහුදේ රළ අඩි 12කට වඩා උසයි. වතුරේ උෂ්ණත්වය මයිනස් තියෙන්නේ. හරිද? ඉතින් මේ වතුරට වැටුණොත් විනාඩි 10න් ශරීර උෂ්ණත්වය අඩු වෙලා ටිකකල මනුස්සෙක් නැති වෙන්න පුළුවන්. හරිද? ඒ මදිවට මුහුදේ පාවෙන යෝධ අයිස් කඳු අර ටයිටැනික් නැවේ හැප්පුණ අයිස් කඳ ආවෙත් ග්‍රීන්ලන්තේ. සාමාන්‍යයෙන් අයිස් කඳක් ටොන් ලක්ෂයක් විතර බරයි. සමහර යෝධ අයිස් කඳ ටොන් මිලියන 10ක් විතර බරයි. විශ්වාස කරන්න 2018 මේ වගේ යෝධ අයිස් කඳක් ග්‍රීන්ලන්තේ ගමක් කිට්ටුවටම පාවෙලා ආවා. ඒකෙන් මේ සුනාමියක් එයි කියලා බයට මුළු ගමම හිස් කරන්න සිද්ධ වුණා. මේ වගේ අයිස් කඳු පිරුණු මොහොතක නැව යනවා කියන්නේ තින් ලොකු අවදානමක්. ඒ නිසා බඩු ගේන්න යන වියදම ගොඩාක් වැඩි ග්‍රීන්ලන්තේට. ග්‍රීන්ලන්තේ කොච්චර ලොකු වුණත් මේකේ ගොවිතැන් කරන්න පුළුවන් භූමි තියෙන්නේ 0.6ක් වගේ ප්‍රමාණයක් විතරයි. අයිස් ග්ලැසියර හින්දා මේ දූපතේ තිබුණු පස්තට්ටු ඔක්කොම ඌරගෙන ගිහිලා ඉතුරු වෙලා තියෙන්නේ තනිකරම ගල් තලාවක් විතරයි. ඉතින් දකුණු පැත්තෙන් ගත්තාම පොඩි පස් ටිකක් තිබුණත් ඒකේ ගොඩාක් ආම්ලිකයි. පැත්ත ගොඩාක් ආම්ලිකයි. ඒ වගේ මේ පස්වල වතුර උරාගන්නේ නැහැ. ඉතින් මේකේ මොනව වවන්නදනේ? පුළුවන් එකම දේ තමයි බැටළුව හදන එක. ඉතින් ඒකත් දකුණු කෙළවරේ විතරයි මුළු රටේම ඉන්නේ. බැටළුව හදන ගොවියෝ 30 දෙනෙක් විතර වගේ තමයි ඉන්නේ. හිතන්නනේ මෙච්චර ලෝකේ තියෙන ලොකුම දූපත වෙලා මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියන්නේ. ඒ වගේම ග්‍රීන්ලන්තයේ කිසිම වනාන්තරයක් නැහැ. ග්‍රීන්ලන්තය කියලා කිව්වට කිසිම වනාන්තරයක් නැහැ. ගස් තියෙන්නේ භූමි ප්‍රමාණයෙන් 0.005 වගේ ප්‍රමාණයක්. ඉච්චර පොඩි ප්‍රමාණයක්. මේකට හේතුව සීතලම නෙමෙයි, පස් නැතිකම සහ වෙනත් රටවලින් බීජ ගේන්න අර ගෙනත් දාන කුරුල්ලන්ටවත් බැරි තරම් මේක හුදකලා වෙලා තියෙන එක. කිට්ටුවෙන්ම තියෙන්නේ ගස් පිරුණු ප්‍රදේශයක් විදිහට තියෙන්නේ සැතපුම් 850ක් විතර ඈතින්. ගස් නැති නිසාම අතීතයේ මිනිස්සුන්ට ගෙවල් හදන්න රීති බුණ නෑ. එයාලා ගිනි මැල ගහගන්න පාවිච්චි කළේ සීල් මසුන්ගේ තෙල්. තව ගොඩක් කතා තියෙනවා වයිකින් වරුන් ගැන. ඉතින් අපි තව ඉස්සරහට අහමු. මේ පැයේ අන්තිම සින්දුවද නිෂ්පාදකතුමා පියාන් හදන්නේ? යස්. ඔව්. එහෙනම් අපි මේ පැයේ අන්තිම සින්දුව අහන්නයි හදන්නේ. මේක මෑෂප් එකක් අහගෙන ඉන්න. ඊළඟ පැයේ දිත්‍රු ටික කියනවා ග්‍රීන්ලන්තය ගැන. වෙලාව 7:05 වෙනකම්.

0: සුදාගේ සුදු මූණෙ මල් හිනා වයික්සා හවස පහය දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.

89.1 89.3 Supreme Radio.

වෙලාව හවස පහයි විනාඩි දෙකයි දෙවනි පැයට ආවා. ග්‍රීන්ලන්ත පැත්තට යනවාද TikTok එක පැත්තට ගිහලා මුළු ලෝකෙ වටේම ඇවිදිනවා. ග්‍රීන්ලන්ත ටික ග්‍රීන්ලන්ත විතරයි. අපේ නිසා මේ වෙලාව යනවා TikTok එක පැත්තට ගිහිල්ලා ලෝකෙ වටේම ඉඳලා මාව බලන් ඉන්න කට්ටිය එකතු කරගන්න හදන්නේ. ලසන්ත කුමාර හින්දි සින්දුවක් දාලා කියනවා ඕක දෙන්න කියලා. එහෙම දෙන්න බෑ, අද සින්දු දෙන දවසක් නෙවෙයි යන්නේ. අපි සිකුරාදාට විසරය රික්වෙස්ට් දෙන්න. හැබැයි හින්දි සින්දුවක් තියෙනවා. ඒ හින්දි සින්දුවට මම ආව එකතු කරගන්නවා. ගයනි ලක්ෂික අහනවා මොකද අද අපිට ඕනේ වට ඉන්නේ? ඕගොල්ලන්ට ඕනේ වට නෙමෙයි, මම ඉන්නේ මට පඩි ගැවෙන හින්දා මෙතන ඉන්නේ. මොනවාද මන්දල තමිල් මුණ වීර හයි, කොහමද අපිව බලන්න කියලා කියනවා තරින්දු. රයිට් ඕකේ, ආ බැලුවා. Very bad. Yes, very sad and bad. කරන්න දෙයක් නැහැ. Company policies. Okay. Right. Okay. එතකම SD ඇවිල්ලා ඉන්නවා. SD hi hi. එතකොට දමිත් අයියා ඔයාවත ආදරෙන් එකතු කරගන්නවා. මදු ඇවිල්ලා අහනවා ලෙඩ සනීපද බබා? සනීපයි බබා. මොකද නැත්තේ බබා? මම සනීපෙන් ඉන්නවා බබා. ඉතින් බබා පැටියා හම්බෙසා හොඳයිද? Right, Pathum. Pathum pirila utura yanawa. Eko resort enawa. Adringa wekutu karagannawa. Chef Sampa kiwwa eka welawakata yage birthday ekak kiyala. Man kiwwa kattiyata wish karanne kiyala. Etukota ahanawa kaagada birthday kiyala. Ekko mata wish naththam eyada wish. Right, okay. Priyanka Silva oyawa adringa ekutu karagannawa. Asulochana oyawat matak karanna oni. මගේ නම මොකක්ද අහනවා? මගේ නම තමයි ආශී. ඕකේ. රයිට්, එහෙමනම් අපි යනවා පානතරේ පැත්තට. පානතරේ ජීවනි මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. එයා මට මෙන්න මෙහෙම හරි අපූර්ව කමෙන්ට් එකක් එවලා තියෙනවා. මම එයාට කලින් කොහොම මේ විදිහට එවන්නේ? එතකොට මම කට්ටියට ඇහෙන්න කියන්නම්. මම මේක දන්නේ නැහැ වගේ බොරුට කියන්නම් කියලා. හරි, පොඩක් ඉන්න. මැසේජ් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. ආශි සුබ සැන්දෑවක්. ඔයා හතරට ආවහම අපේ පොඩි කෙල්ල ආවා වගේ සද්දෙට ගේ පිරিলা. සද්දේ. අනේ අනේ අනේ අනේ මේ AB93 මගෙන් මොකද්ද ප්‍රශ්නයක් අහනවා. ඊස් දිසානායක ගුඩ් මෑන්. දිසානායකල කිව්වහම මම දන්නේ නැත කිසිම දිසානායක කෙනෙක්. හොඳද නරකද කියලා කියනවා දිසානායකව මං අඳුරන්නේ නැත. කවුද දන්නේ? රුවන් ලක්මල්. ඔයාව කලිනුත් එකතු කරගත්ත, දැනුත් එකතු කරගන්න. පානදුරේ ජීවනි ආදරේ යෝට බොහොම සුදී. ගෙදර පිරෙන්න සද්දට මාව දාගෙන ඉන්නවට පුදු අම්මෝ. කවුද දෙයියෝ? මගේ වාස කැත ෆොටෝ එකක් එවලා තියෙන්නේ. රයිට් රයිට් වාග්යා, thank you so much darling. මාවත් එකතු කරගන්නවා. හරි, ඕකේ. එහෙමනම් අපි යන්න හදන්නේ මේ පැයේ පළවෙනි සින්දු අහන්න. වෙනසක් වචන ටපල ගන්න එපා. හරි ගැබයි. යැයි ගන්න එපා. හරි, වෙනසකටත් එක්ක මට හිතුණා මේ පැයේ මුල්ම සින්දුව හින්දි ගීතයක් දෙන්න. අපි යමු හින්දි සින්දුවක් ගන්න. SJ, right? Here we go. Right.

0: තවලාවහව සුපහයි වෙනඩි පහළුවයි.
1: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල්.

0: සිටමෝල් විශේෂයකි. සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22 පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට.

රයිට් හමස පහයි වෙනාඩ විසි දෙකයි හිතවතුනි ලක්සට සින්දු ටිකක් කරවද ඉද අන ඉති මසලින් පදිරන ශැල්ටන් මුතුමානගේක් දිගට එක් පලට ඉලකටත් තේර ලක්සරක් කෙනෙක්ගේගෙන කාලකින් ඇහෙන්ට සින්දුරි ගත්තම දස ඔකලටමන් දෙන්නේ කොහනත් අහන්න අපි අන ග්‍රීන් ලන්තේට වයිකින් වරුන් ගැන කතාකර කරන්නේ ග්‍රීන් ලන්තේ වැසියෝගෙන වයිකින් වරුන් ග්‍රීන් ලන්තේට ආවට එයාලට මේ වැඩි කලින්න බැරි වුණවා දන්නවාද කාලගුණය සීතල වෙද්ද ඇලක ගොවිතැන පාලු වුණා අද කතා ග්‍රීන් ලන්තය ගැන දැන්නම් රේඩියෝ එක දැම්මේ අපි ග්‍රීන් ලන්තය ගැන ගොඩක් දේවල් කතා කරා මේ අන්තිම ටික කියන්නේ හනද ඒකලගේ ගොවිතැන ගැන තමයි මේ කතා කරන්නේ ඇත්තට මේකලම ගොවිතැන පාලු වුණා අන්තිමට ඔක්කොම වයිකින්වරු නැති වෙලා ගියා හැබැයි ඉනියුට් කියන ආදිවාසී ජනතාව අද ජනගහනයේ 88%ක් අවුරුදු 1000 ගණනක් තිස්සේ මේකේ නොනැසී ජීවත් වුණා ඒකටත් හේතුවක් තියෙනවා එයාලා බේරුණේ කොහොමද එයාලා ගාව තියෙනවා එයාලා හඳුන්වලා දුන්න කයක් කියන බෝට්ටු හරිද ඒ වගේම සීල් මසුන් දඩයම් කරන්න ඒ වගේම සුවිශේෂී ආයුධ පාවිච්චි කළා මේගොල්ලන්ගේ මේ සුපිරි දඩයම් තාක්ෂණයක් තිබ්බා ඒ වගේම සුපිරි ඇඳුම් හොයාගත්ත මේගොලු වයිකින්වරු ලොම් ඇඳුම් අඳින්දී ඉනියුට්වරු අර කැරිබු කියන සතුන්ගේ හං වලින් ඇඳුම් ඇහුවා මේවා සීදරට වගේම වතුරටත් හොඳට ඔරොත්තු දුන්නා ඒ වගේම අමුතු ජානමයා ළඟ තියෙනවා මේ ඉනියුට්වරුන්ගේ ඇඟේ අර බ්‍රවුන් ෆැට් නිපදවන විශේෂ ජාන జాතියක් තියෙනවා මේවා මේදය يعني මේ මේ මේදෙන් කෙලින්ම ශරීරයට උණුසුම නිපදවනවා ඒ වගේම යාලට සීල් මස්යන්ගේ ඒ මස් සීල් මත්සෙන්ගේ මස් ඒ වගේම තල් මස් වගේ මේදය අධික ඔමේගා 3 ෆැට් ඇසිඩ් එක තියෙන කෑම ගන්න නිසා ලෙඩක් නැතුව දිරවන්න පුළුවන් ජාන පීඨීමක් මෙලට විශේෂයෙන්ම තියෙනවා ඉනියුට්වරුන්ගේ හරිද ඉතින් ඔය විදිහට තමයි ඒගොල්ලෝ ග්‍රීන් ලන්තේ සෙටල් වුණේ. ඉතින් සාමාන්‍යයෙන් යුරෝපීය ජාතකයින්ට මේ දේශගුණය සහ කැමරටාව රොතු දෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේගොල්ලන්ට විතරයි මේ ස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් වුණේ. අද ග්‍රීන් ලන්තේ පාලනය කරන්නේ ඩෙන්මාර්කයේ විසින්. හැබැයි මේ රටේ ආර්ථිකය දුවන්නේ එකම එක කර්මාන්තයක් මත. ඒ තමයි මාළු අල්ලන එක. මුළු අපනයන වලින් 87%ක්ම මාළු අල්ලලා තමයි මේගොල්ලෝ හම්බ කරගන්නේ. ඒ වගේම කැම බීම, ඇඳුම් පැළඳුම් ඔක්කොම පිටරටින් ගේන්න ඕනි කියලා ඕන නිසා මේ රටේ ජීවන වියදම මාර වැඩි. මොකද ඇමරිකාවට වඩා 44%කින් වියදම් වැඩි විශ්වාස කරන්න. කිරි ගැලුමක් ඩොලර් 10ක් විතර වෙනවා. එම අදිවට ග්‍රීන් ලන්තේ නගර අතර තියෙන මේ යන්න කිසිම පාරක් නැහැ. ලොකුම පාර තියෙන්නේ කිලෝමීටර් 35යි. ඒ කියන්නේ සැතැම්ම 22ක් වගේ, හැතැම්ම 22ක් වගේනේ. නගරෙන් නගරයට යන්න නම් බෝට්ටු, ප්ලේන්, හෙලිකොප්ටර් නැත්නම් හිම මත යන අර ඩොග් ස්ලයිඩ්ස් තියෙන ඒවා පාවිච්චි කරන්න ඕනේ. අන්තර්ජාලයට පවා ගොඩාක් දුරයි වගේම ගාණක් වැඩි. ඒ නිසා තමයි ග්‍රීන් ලන්තේ පැත්තෙන් කවුරුත් අපේ ලයිව් එකට නැත්තේ. හරි. තව චුට්ටක් තියෙනවා ග්‍රීන් ලන්තේ ගැන කියන්නේ. ඊට කලින් අපි යනවා මෙන්න මේ සින්දු අහන්න. අපි 5 වෙනාඩි 26යි.

0: පහය මෙනාඩිවිසි අටයි වෙලාවා.
1: දශක පහත් පුරා පිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීන සර්වේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ.
2: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිමින් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලයේ රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

ඒ අම්මෝ කැත මගේ කටාන මට හෙනකොට කැත ඇතින් කතා මජිත් මුතකුමාරණගේ හඬත් එක්ක මගේ හඬ බ්ලෙන්ඩ් වෙනකොට එක වෙන්න එක අග්නේද නිෂ්පාදකවා ශාරක ෆ්‍රඩන්ඩු භාග්‍යා නදීක තරංග බෑ කිව්වම බෑනේ හරියට හරි නදීක තරංග නිමාෂා රත්නායක අපේ අසා සමග ඉස්තාම ආදරෙන් එකතු කරගන්න බොහොම ස්තුති ස්ටීව් ආදරෙන් මතක් කරන්න ඕනේ එක එක්කෙනා ඇවිල්ලා අද දවසේ සින්දු ඉල්ලන්න එපා දෙයියෝ අද සින්දු දෙන දවසක් නෙමෙයි මම ඒකයි කිව්වේ අපේ බොස් ඇවිල්ලා සින්දු ඉල්ලුවත් අද දෙන්න බෑ බැයි නම් බෑ එච්චරයි දෙන්නේ නැහැ හරි ගමින් ගමට යන්න එපා ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නවා ආදරෙන් මතක් කරනවා හරිද ඔයාවත් එකතු කරගත්තා හරිද මේ තව මට මැසේජ් වගේක් ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් ඉන්න ෆෝන් එක මාරු කරගන්න පෞද්ගලික ෆෝන් එකේ තියෙන ඒවා මෙතන කියවන්න එපා නේද ජමිත් අයියා එහෙම කිව්වොත් එහම ආ නිකන් චාර එනවා හරිද පානදරේ ජීවනි මට වයස 52යි මම හරි ආසයි ගෑනු ළමයි ලස්සනට හිනා වෙලා ඉන්නවට ඔය බනින අය ජීවිතේ හරියට තරුණ කාලේ විඳපු අය නෙමෙයි ඒක නම් කීයක් හරි දෙන්න ඕන කතාවක් Thank you, Jeevani. Aadare yoada, right? Thuan sabaru aava aadare matakkarno meegamu indala. Mage photos jaya roopa karakara eva AI taakshane yodagena ithama alankara lesa edit karala mata evala mawa baya karanna hadanne epa. Mokada api mechchara lassana minissu nemei. එතකොට අපි ටිකක් අපේ ඔළුව වුණත් අපි වෙනස් වෙනවා ඕගොල්ලෝ ටිකක් එන්න ලස්සනයි කියලා. අපි ලස්සන නෑ ඒ උනාට ඉතින් ඕගොල්ලෝ මේ මගේ මහන්සිලා අපේ ෆොටෝස් හදලා එවනවාට බොහොම ස්තුතියි. හරි ඕකේ. මුකුත් කියන්න එපා. ඒ වගේම මම යනවා පුසල්ලාව පැත්තට. පුසල්ලාව BF ජනපදයේ පැත්තේ මේ වෙලාවේ සද්දටම ආවහගෙන ඉන්නවා අපේ අනුර මැක්ස්. අනුරාධ ඉන්නවා කෝට්ටෙන්. ඔයාවත් ආදරෙන් මතක් කරනවා සමරසිංහ ඉන්නවා සුපුරුදු විද්‍යට සේරුවා විලින්. ඒ වගේම උදාර ඉන්න උදාරවත් මතක් කරනවා මොරටුවෙන්. ඒ වගේම ප්‍රියන්ත ප්‍රනාන්ඩු ඉන්නවා ගුඩි විනි නාශී කුවේට් වල ඉඳලා වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා කියලා උපුල් ජයවර්ධන ඔයාවත් මතක් කරනවා කොට්ටාවේ ඉඳලා රශ්මික ඉන්න හොරෙන් නදිෂා ඉන්නවා කුරුණෑගලින් සුප්‍රදු විදිහට එහෙමනම් පොඩි රහසක් කියන්නද කැමති දාන්න රයිට් මේ සින්දුව හොඳින් අහන්න මේකේ රංගන ඉදිරිපත් කරන්නේ මම

0: වෙලාවහ 5:43.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු. කිරිපත් ගොඩ, චාමික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස්, නුවර පාර කිරිපත් ගොඩ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
8: The welcome show.
9: අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: ලොව සුන්දරතම පාරාදීසේ
13: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
14: Travel with Supreme.
13: සතිය දවස් පහේම
15: The Welcome Show අහන්න.
16: Dembo Town with DJ Ashi.
17: හරි වෙලාව 5:45 නේ ඉතින් කතාවක් පටන් ගත්තාම එහෙම නැත්නම් කාට හරි කතාවක් හැදුවාම ඒක සම්පූර්ණ ඉවර වෙන්න කරලා ඉවරලා ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕනේ. නැත්නම් ඒක හරි නෑනේ. දැන් මම ග්‍රීන්ලන්ත ගැන තමයි කතා කර කර හිටියේ. මම දැන් කේලමක් කිව්වා වුණත් එහෙම තමයි. මම කාට හරි කේලමක් කිව්වොත් හරි, එහෙම නැත්නම් කාට හරි විරුද්ධව මොන හරි දෙයක් කිව්වොත් හරි ඒක සම්පූර්ණම කරනවා. අංග සම්පූර්ණ විදිහට මම ඒක කරනවා. බාගට කරන්නේ ඕගොල්ලෝ වගේ. ඉතින් අද කතා කරන්නේ ග්‍රීන්ලන්ත ගැන. ගොඩක් දේවල් අපි කතා කර කර හිටියා. දැන් අන්තිම ටික තමයි ග්‍රීන්ලන්ත මේ වෙනකොට රත් වෙද්දි ග්‍රීන්ලන්ත රත් වෙන්නේ නැහැ දෙයියෝ, ලෝකෙ රත් වෙද්දි ග්‍රීන්ලන්තේ අයිස් දිය වෙලා යනවා. හරිද? ඒ නිසා පොළව යට තියෙන වටිනා ඛනිජ සම්පත් ගන්න ලෝකෙ ලොකු රටවල් විශේෂයෙන්ම චීනය සහ ඇමරිකාව මාන බලමින් ඉන්නවා. චීනය සහ ඇමරිකාව මාන බලමින් ඉන්න ග්‍රීන්ලන්ත ගන්න චීනය තව රටක් දිහා හැගහගෙන ඉන්නවා කියලා මට දැනෙනවා. ඒ තමයි ඉන්දියන් සාගරයේ මුතු ඇටේ. අපි වෙලාවට අපිට නැත්තේ නේද ලිතියම්, ඒ වගේ දේවල් නැත්තේ, රෙයාර්ත්ස් වගේ දේවල් අපිට නැත්තේ වෙලාවට. හැබැයි අයිස් දිවීම නිසා අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් නියඟ ඇවිල්ලා හොඳේ දකුණු පැත්තේ ඉන්න බැටළු ගොවිතැනට දැන් තනකොළ නැහැ. ඒ වගේම ලැව්ගිනි තියෙනවා අයිස් දූපතේ. දැන් නිතරම ලැව්ගිනි ඇති වෙනවා. 2019 උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා පහළ ගිහිල්ලා තියෙනවා. ෆරන්හයිට් අංශක 68යි. රයිට්. ඉතින් මේ ප්‍රශ්න නිසා මිනිස්සු අලුතෙන් ග්‍රීන්ලන්තයට එනවා වෙනුවට ඉන්න අයත් රට අතහැරලා යනවා. ඔන්න වේකන්සිස් තියෙනවා. කැමති නම් ග්‍රීන්ලන්තයට ගිහලා ගෙයක් දොරක් හදාගෙන පවුලක් පන්සලක් විගෙන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් 2040 වෙද්දි වැඩ කරන ජනගහනය තවත් 16%කින් අඩුවෙයි කියලා හිතනවා. ඉතින් අනාගතයේදී ග්‍රීන්ලන්තයේ මීට වඩා හිස් දූපතක් වෙනවා එක නවත්තන්න බැරි වෙයි කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ. ග්‍රීන්ලන්තය කියන්නේ නිකම් අයිස් ගොඩක් නෙවෙයි. ඒක මාරාන්තික කාලගුණය, හුදකලාව, වගා කළ නොහැකි පස සහ ඉනුවිට් ජාතිකයින්ගේ සුපිරි පැවැත්ම කියන මේ හැම දෙයක්ම එකතුවක්. ලෝකයේ අනිත් හැම තැනකම මිනිසුන්ගෙන් පිරිලා ඉදිරිලා යද්දී සභාධර්මය විසින්ම තමන්ගේ බලය පාවිච්චි කරලා මිනිසුන්ව ඈත් කරලා තියෙන එකම තැන තමයි ග්‍රීන්ලන්තය කියලා කියන්නේ. ඉතින් අද දවසේ ග්‍රීන්ලන්තය ගැන කතා වසාගෙන සිටි ඔබ සියල්ලටම බොහොම ස්තුතියි.

ආදරේ ආදරේ හවස පහ වෙනාඩි 51යි අද දවසට යන්නයි හදන්නේ. එමනම් බොහොම ස්තුතියි. අමාරුවෙන් මාව අහගෙන හිටිය ඔයාට. මට මැසේජ් කරපු මැසේජ් එක මිසුනා නම් සමාව වෙන්න. TikTok live එකේ හිටපු හැමෝටම මැසේජ් කරපු කෝල් කරපු සියලු දෙනාට බොහොම ස්තුතියි. හෙට හවස 4ට අපි හම්බ වෙනවා ගින්න. සුබ රාත්‍රියක්. මං ආශි.

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතන ඇහි

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයිවා, මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත

0: ත්‍යක්වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
2: The Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වාර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරන්න කියලා තමයි කියන්නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කැෆේ විත් නිමේෂා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu patan ganna satiya dawas pahema ude hatata
1: the welcome show
5: anugrahaya
8: wartha apita wartha tabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dawanta supiritya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat kotipatiye kuwan
9: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: විග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අලුත් සතියක් අපිට ආදරය ගැන කතා කරන්න අලුත් කාල සීමාවක්. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අදත් සුපුරුදු පරිදි පටන් ගන්නයි ලෑස්තිය. ආදරය ගැන ආදරෙන් කතා කරන්න. ජීවිතේට තියෙනවා කියාගන්න බැරි දුකක්. ජීවිතේට තියෙන්න පුළුවන් කියාගන්න බැරි ආදරණීය කතාවක අමිහිරි මතකයක්. ජීවිතේට තියෙන්න පුළුවන් සතුටු හිතෙන මතක ගොඩක්. අපි මේ හැම දෙයක්ම තුළින් අද දවසේදීත් ආදරණීයව මේ කතාව පටන් ගමු. ලැස්ති අපිත් ඔයාගේ ඒ කතාව ගැන අහගෙන ඉන්න, ඒ කතාව තුළින් මුළු ලෝකෙටම හෙන්න ආදරණීය කතාබහක් ගොඩනගන්න. එන්න මේ පැත්තට 89.1 89.3 දිගටම සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් මේ විදියට අහගෙන ඉන්න.
1: දුක සතුට කියන්නේ මනුස්ස ජීවිතේ අපි හැමෝටම හරිම පොදු දෙයක්. දුක සතුට කියන හැම දෙයකටම පුරුදු වෙලා හැට කැහිලා යන මේ ජීවිතේට ආදරය කියන්නේ කාන්තාරයකට වැටෙන වැස්සක් වගේ. ඉතින් ඒ වැස්ස ගැන අදත් වෙනස් විදිහට කතා කරමු. හැමදාම වැස්ස වුණත් එකම විදිහට වහින්න ඕනේ නැහැ කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. කතා කරමු අපි දන්න ආදරය ගැන. දෙකට මහගෙන ඉන්න ඔය මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනිෂා.
0: මම හසිත.

0: ප්‍රේම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0077 600 1022 ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 893 893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාවලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අපේ ජීවිතයේ තියෙන හීන හැබෑ කරගන්නනේ හසිත අපි මේ හැමදේම කරන්නේ.
2: අපේ හැම කෙනෙක්ගේම ජීවිතවල කොයිතරම්නම් හීන තියෙනවද නේද? හැබැයි ඒව හැබෑ කරගන්න පුළුවන් කීයෙන් කීයද? අපේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ හැබෑ කරගන්න බලාගෙන ඉන්න හීන.
1: ඔව්, ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ හසිත මේ හැම හීනයක්ම අපි හැමෝටම හැබෑ කරලා දෙන්න ඉන්න එකම කෙනා. ඉතින් මේ කියන ලෑස්ති වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලෙන් අපිට දෙන නිධානය ගැන. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔපව ජයග්‍රාහකයෙකු කළ හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් ඔන්න මේ අරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳුඩු රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයිය තුළින් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙන. ඉතින් මේ විතරක් නෙවෙයි, තවත් කරුණු තියෙනවා මතක් කරන්න.
2: දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින 7ේම දිනුම් අදින ධන නිධාන ලොතරැයිපත් අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන විශේෂ කාරණාව නිරන්තරයෙන්ම මතක් කරන්නම ඕනේ. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයිපත් වැඩිවැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී වඩාත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධාන ලොතරැයියත් ඔබත් දැන්ම මිලදී ගන්න. ඉතින් කෝටිපති හිණ හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අපි හැමෝගෙම ජීවිත කතා ඇතුළේ නොමැකෙන මතක ගොඩක් ගෙත්තම් කරපු හරි ආදරණීය චරිතයක් ඉන්නවා. ඒ චරිතය හරි විශේෂයි. සමහර වෙලාවල් වලට චරිතය ඇතුළේ තියෙන ආදරණීය බව අපිට එකපාරට අඳුරගන්න බැරි වෙනවා. ඒ ආදරේ මුළු පවුලක්ම කන්දක් වගේ හරි හයියට දරාගෙන ඉන්නවා. අනේ නිසාම තමයි සමහර විට ඒ ආදරණීය බව අපිට එකපාරට අඳුරගන්න බැරි වෙන්නේ. කිසිම වෙලාවක කිසිම දෙයකට බය නැති ඒ හදවත තමන්ගේ දරුවෝ ඉදිරියේ වෙඩරු වගේ උණු වෙනවා. මේ ලෝකේ මාතෘත්වයට කවිකි අනන්තවත් ලියුණාට පීතෘත්වයට ලියවෙන පද මට හිතෙනවා අඩුයි දෝ කියලා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි, ඔයාගෙත් මගෙත් ආදරණීය තාත්තා. තාත්තේ මම ඔයාට ගොඩක් ආදරේ.
1: සාමාන්‍යයෙන් තාත්තා යාගේ ආදරේ පෙන්වන්නේ නැහැ. හදවත ඇතුලේ ලොකු ආදරයක් තියාගෙන තාත්තා ජීවත් වෙන්නේ. වෙලාවකට තාත්තගේ ආදරයත් පෙන්වන්නේ අම්මා තුලින්. තාත්තා අපි වෙනුවෙන් කොයිතරම් දේවල් කරනවද අපි දකින්නේ හරි පොඩ්ඩයි. නමුත් එයා අපිට නොදැනි ජීවිතේ කොටහක් දේවල් අපි වෙනුවෙන් දරාගෙන ඉන්නවා, අපි වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා. සතුට, දුක, වේදනාව කවදාවත් තාත්තා අපිට පෙන්වුවේ නැහැ. ඊයේ විශේෂ දවසක්, ලෝක පියවරුන්ගේ දිනය. ඒ ආදරණීය දිනයට සීමා කරන්න බැරි වුණත් ඊයේ දිනය වෙනුවෙන් අද අපි සුබම සුබ පියවරුන්ගේ දිනයක් කියා ප්‍රාර්ථනා කරමු. තාත්තේ මමත් ආඩ කොටක් ආදරේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
7: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට. ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා. උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් 5ම
9: The Welcome Show අහන්න.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
11: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
12: Supreme Radio. Make a superior.

0: 89.1 89.3 Supreme Radio
1: දැන් අපි දන්න කාලේ ඉඳන්ම හසිත ලොතරැයි ලොව රජ කිරුල කියපු ගමන් අපිට මතකෙට එන නමක් තේනවනේ.
2: අනිවාර්යෙන්. ඒ තමයි මහජන සම්පත.
1: මහජනයාගේ සම්පත.
2: අනිවාර්යෙන්.
1: ඉතින් මහජන සම්පත ලොතරැයි කියන්නේ හසිත මේ අපි හැමෝම දන්න සහ අපි හැමෝම එදා ඉඳන්ම ආදරය කරන ලොතරැයියක්. ඉතින් ඔන්න දැන් මහජන සම්පත ගැන කතා කරනකොට තව සම්පතක් ගැන අපිට මතක් වෙනවා.
2: අනිවාර්යෙන්. ඒ තමයි අද වියදමට ගැළපෙනම කේනා. කවුද?
1: අද සම්පත. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්නු ලබනවා. ඉතින් ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගේ ඔන්න අද සම්පත ලොතරැයියේ දිනා ගන්න අවස්ථාව දෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගෙත් අද සම්පත ලොතරැයිය හරහා දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා.
2: අවසාන අංක 3 ගැළපීමෙනුත් ඔන්න රුපියල් 4,000ක මුදලක් වාර දිනා ගන්න පුළුවන්. අනිකුත් සෙසු තෑගේ සමගින් අද සම්පත ලොතරැයිපත් හරහා වැඩි වැඩියෙන් ඔයාලට තෑගේ දිනා ගන්න හැකියාවක් තියෙනවා කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මේ මතක් කිරීම අද වියදමට ගැළපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ආරාධනා කරනවා මේ ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයත් සමග නිරන්තරයෙන්ම දිගින් දිගටම එකතු වෙලා ඉන්න.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

ආදරය ගැන කවි ගීත ලියවෙනවා. ඒ ගීත ඒ කවි ගොඩාක් ලෙස ලියලා තියෙන්නේ ඇත්තටම මොකක් හරි සිදුවීමක් තුළින්. වෙලාවකට හිතෙනවා අතීතයේ සිදුවුණු ආදර කතා කොයිතරම්නම් දේවල් අපිට දේවල් උගන්වනවද කියලා. අද කාලේ මේ අපි කරන ආදරය ගැන අපි කතා කරනවට වඩා අතීතයේ තිබුණු සුන්දර ආදරණීය කතා කොයිතරම්නම් ලස්සනට කවි ගීත විදියට බිහි වෙලා තියෙනවද? ඇත්තටම අදට වඩා ආදරණීය ආදරයක් ඒ කාලේ තියෙන්නේ නැති කියලා වෙලාවකට මටත් හිතෙනවා. මේ ආදරණීය කතා අපිට පුළුවන් නම් ඒ අතීතයේ තිබුණු ආදර කතා වගේ කරන්න ඇත්තටම මට හරි සතුටුයි. ඒ ගැන ආදරෙන් කතා කරන්න අපිට පුළුවන් තරම් උත්සාහ කරමු. අතීතයේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු වෙන්න පුළුවන්. තමන්ගේ ආදරය වෙනුවෙන් කරපු ඒ උතුම් ආදරණීය ඒ හැඟීම අදටත් මේ ලෝකෙට ව්‍යාප්ත කරන්න, අනාගතය දක්වා ආදරණීයව අරගෙන යන්න අපිට හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අලුත් හෝරාවකට යන්න හදන්නේ මේ සුන්දර කාරණාවත් කියන ගම 89.1 89.3 අපි වහගෙන ඉන්න ආදරෙන් ආදරය ගැන ආදරෙන් කතා කරන්න තියෙනවා තවත් හෝරා දෙකක්ම. දිගටම එකතු වෙලා ඉන්න. මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ Dream Night.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බෑක්.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට
6: The welcome show.
2: අනුග්‍රහය.
7: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක්

0: සුන්දර කාර්තු අපේ ජීවිතයට කොච්චර මුණ ගැහුණත් ඒ කාර්තු අවසානයේ අපිට ඉතුරු වෙන්නේ මතක ගොන්නක් විතරමයි. දවසක් එක්තරා පුද්ගලයෙක් මට හරි අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා, මනිෂ, මට හරි ලස්සන ලෝභ හිතෙන ආදර කතාවක් තියෙනවා. ආදර කතාවක් තිබ්බා. ඒ කතාවේ ඒ හිටිය ගෑනු ළමයාට මම හරි ආදරෙයි. එයාට හරිම ලේසියෙන් මාව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මගේ පුංචි වෙනස් වීමක් වුණත් හරිම ලේසියෙන් ඒ ළමයාට අඳුර ගන්න පුළුවන්. ඒ නිසාම තමයි මම ඒ ළමයාට එච්චර ආදරය කළේ. නමුත් අපිට එක තැනක් එනවා, අපේ ගමන අකමැත්තෙන් වුණත් අපිට නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් අපි නැවතුණා. නමුත් මම තාමත් මනීෂා එයාට හිතෙන් කියනවා මව හැමදාම හිතේ තියාගන්න කියලා. ඉතින් මම හිතනවා එයත් මව හැම තප්පරේම හිතේ තියාගෙන වර්තමානයේ ජීවත් වෙනවා ඇති කියලා. මෙන්න මේ කතාව නිසා තමයි හසිත මම මුලින්ම කිව්වේ හැම සුන්දර කාර්තුවකම අවසානයේ අපිට ඉතුරු වෙන්නේ මතක ගොන්නක් විතරයි කියලා.
1: හැම ආදර කතාවක්ම සුන්දරව අවසන් වෙන්නේ නැහැ මනිෂා. මතක් වෙන ගානේ ඇස්වලට කඳුළු වුණන, මතක් නොවුණා නම් කියලා හිතෙන ඒ වගේ මතක ගොඩක් මේ ජීවිත කතා ඇතුළේ තියෙනවා. තමන් හදවතින්ම ආදරය කරපු කෙනා දෛවයේ මුකද්දව සරදමකින් තමගේ ජීවිතේ නෑතර යද්දී තම කොහොමද බලාගෙන ඉන්නේ? වෙන්වීම කොයිතරම් අමාරුද අපිට තරා ගන්න. අපි මේ කතාව කියාගෙන යද්දී ඔයාට තේරෙනවා ඇති ඔයා ජීවිතේ කොයි තරම්නම් දරා ගැනීමක් සිදු කළාද කියලා. ඒ වගේ මතකයන් තුළ අපි හැම කෙනෙක්ටම මේ වගේ මතකයක් තියෙනවා. මට මේ ගැන කියද්දී එක ගීතයක් මතක් වෙනවා. මේ ගීතයේ පද එකිනෙක ගොතන්නේ වෛද්‍ය ආශා අබේසේකර. කසුන් කල්හාරගේ හඬින් තමයි මේ වචනවලට හැඟීම එකතු කරලා තියෙන්නේ. අපේ හදවත්වලට දැනෙන්න මේ ලස්සන ගීතය අපේ ජීවිතයටම එකතු වෙලා තියෙනවා. ඉතින් ඔබ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න, හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න.

0: Supreme Radio. අවසාන ප්‍රශ්නය. ආචාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වාර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6452ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිමින් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
6: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සල්ලි කියන දේවල් අපිට කොයිතරන්නම් අවශ්‍යද සමහර සමහර කාරණාවලදී. ජීවිතයේ හෙදිනෙදා පවත්වගෙන යන්න නම් අපිට ගොඩාක් වියදම් කියන දේවල් සිදු කරන්න සිද්ධ වෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් ඒ දේට අපිට මුදල් ලැබෙනවා නම් නේද නිකන් නිදානයක් ලැබෙනවා වගේ.
1: ඔව් මටත් දැන් නම් හිතන තියෙන්නේ ඇත්තටම දෙගිනේ නිදානයක් අතටම ගෙනහලා දෙන කෙනෙක් ඉන්නව නම් ඒක කොච්චර දෙයක්ද කියලා.
0: එහෙම දෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට ගන්න තියෙන්නේ ධන නිදානය ලොතරැයියක්. මේක නිදානයක්ම තමයි. මොකද ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිදාන ලොතරැයිය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේ කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටින් බිහි කරන්න ධන නිදාන ලොතරැයියට ඔන්න හැකියාවක් ලැබිලා තියෙනවා.
1: ඔව් ඒ වගේම තමයි දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් මතින ධන නිදාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඉතින් ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන දෙත් මතක් කරන්න ඕනේ. එහෙමනම් ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන ධන නිදාන ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපිරි තෑගිවට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාව හිමිකර ගන්නත් මතක තියාගන්න කියලා ඔන්න මතක් කරනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔයා තනිවා මිලදී අරගෙන ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න වාසනාව පාදගන්න කියන දේත් මතක් කරනවා. එහෙමනම් මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දෙවැනි හෝරාවත් අපි මේ විදිහට ගත කරමින් ඉන්නේ. ජීවිතේ කොයිතරම් නම් දේවල් තියෙනවද අපිට කියාගන්න බැරි. අපි කීයෙන් කීයක්ද මේ විදිහට වචන කරලා පිට කරන්නේ. අපේ ජීවිතේ ඒ කියාගන්න බැරි කතා අපේ ජීවිතේ නිදහස් වුණ දවසට ඇත්තටම අපිට ලොකු සැහැල්ලුවක් දෙනේ. ඒ සැහැල්ලුව අපි කිසිම කෙනෙක්ට අද වෙනකන් අත්විඳින්න හැකියාවක් ලැබිලා නැහැයි කියලා මම හිතන්නේ. හැම කෙනෙක්ගේම ජීවිතයේ තියෙනවා කියාගන්න බැරි කටුක අත්දැකීම් වගේ. ඒ අත්දැකීම් අපිට කෙනෙක්ට කියලා අපේ මනස නිදහස් කරගන්න තිබ්බනම් කොයිතරම් දෙයක්ද කියලා අපිට වෙලාවකට හිතෙනවා. අපි උත්සාහ කරමු අපේ ජීවිතයේ නිදහස් කරගන්න. කිසිම දෙයක් හිතන්නේ නැතුව, කිසිම දෙයක් වේදනාවව ගත කරන්නේ නැතුව අපි ජීවත් වෙන්න උත්සාහ කරමු. විශේෂ කාරණාවක් ගැන මේ විදිහට කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පොසොන් දිනය ළඟ ළඟ වෙනවා. ඒ වෙනුවෙන් සුප්‍රීම් රේඩියෝ අපි ලෑස්ති වෙනවා අනගේ අවස්ථාවක් පුංචි පැටවුන්ට අපි ලබා දෙන්න. ඒ තමයි පොසොන් පොහොය වෙනුවෙන් ඔයාගේ පුංචි පැටියට කියන චිත්‍රයක් අඳින්න කියලා. වයස අවුරුදු 12න් 15 පුංචි පැටවුන්ට තමයි හැකියාවක් තියෙන්නේ මේ චිත්‍රය අඳින්න. ඉතින් අම්මට තාත්තට ඔන්න ඇහෙනවා නම් මම මේ කියන්නේ චිත්‍රයක් අඳින්න කියන පොසොන් පොහොය නිමිත්තෙන්. ඉතින් ඒ ලස්සන චිත්‍රයේ ෆොටෝ එකක් ගහලා 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට එවන්න. අපි ලෑස්ති මේ විශේෂ අවස්ථාව ඔයාගේ පුංචි පැටියට දෙන්න. ඒ විශේෂ අවස්ථාව ගැන මොනිෂා කියයි.
1: ඔව්, ඉතින් මේ පැත්තට ලස්සනට චිත්‍ර ඇඳලා එවන අපේ පුංචි පොඩිත්තන්ට මේ චිත්‍ර අපි තෝරනවා. ඒ තෝරපුවහම මේ චිත්‍රවලින් ජයග්‍රහණය කරන පුංචි පොඩිත්තන්ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩන්ගේ උදෑසනින් තමන්ගේ දක්ෂතා අපේ මැදිරියට ඇවිල්ලම ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක තමයි මේ අවස්ථාවේ තියෙන විශේෂත්වය. එහෙමනම් ඉතින් වයස අවුරුදු 12ට අඩු පුංචි දරුවෙක් ඔයාටත් ඉන්නවා නම් ඔන්න අමතක කරන්න නැතුව පොසොන් මාස ගැන ලස්සන චිත්‍රයක් පුංචි පැටියට කියලා ඇඳලා 0718 893 893 කියන අපේ WhatsApp නම්බරයකටත් එවන්න අමතක කරන්න එපා. හැමනම් ඉතින් මේ මතක් කිරීමත් එක්ක ඊළඟ සින්දුවට යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න ඔයා මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ 3 9 8.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: අපේ ආදරය ගැන හලතයෙන්නේ හරි පිවිතුරු හැඟීමක් විදිහටනේ. නමුත් මට හිතනවා මේ වෙනකොට ඒ පිවිතුරුකම ආදරය ඇතුළේ තියෙනවද කියලා. තමන් ආදරය කරපු කෙනාට බොරු කරලා ඒ කෙනාගේ ජීවිතේ උදුරගන්න පුළුවන් ඇත්තටම කාටද? නමුත් අපිට මේ වගේ කතා වර්තමානයේදී අපි මෙච්චර ආදරය ගැන කතා කරද්දීත් සිද්ධ වෙනවා. ඉතින් ආදරය කියන්නේ අපි ලබා ගන්න ඕනිම දෙයක් නෙවෙයි හසිත. මේ ගැන මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයාගේ මැයි මාර ප්‍රසංගය පොතේ හරි ලස්සනට තියෙනවා. එයා මගේ වෙන්න ඕන කියන එක දේශපාලනිකයි. ඒත් එයා කොහේ හරි සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි. ඇත්තටම ආදරය කියන්නේ මට හිතන විදිහට අපි තවත් ඉගෙන ගන්න ඕන දෙයකට.
1: මට ඔය කතාවට උදාහරණයකින්ම දෙයක් කියන්න තියෙනවා. ඉතාමත් දුක්බර කතාවක් මේක. කුමක් හෝ හේතුවකට පෙම්වතා විසින් පෙම්වතියව ඝාතනය කරපු කතාවක්. තෙල්දෙණිය රෝහල ළඟින් මෝටර රථයක් තුල තිබී කාන්තා මලසිරුරක් හමු වුණා. විමර්ශන කෙරෙමින් පවතින්නේ පෙම්වතා විසින් ඇයව ඝාතනය කර ඇති බවටයි දැනට වාර්තා වුණු තොරතුරු අනුව පෙනී යන්නේ. හේතුව කුමක් වුණත් ආදරයේදී ඇයි මරණය තෝරගන්නේ? මරණය ඇයි ආදරය කරන්න උදාහරණයක් කරගන්නේ? මනුෂ්‍ය හිතකට තමන්ගේ කෝපය පාලනය කරගන්න බැරි නම් එතනින් කොහොමද අපි ආදරයක් හරියාකාරව බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා ආදරේ හරියාකාරව කරන්න, හරියාකාරව කරන්න උත්සාහ කරන කෙනෙක්ව ඔයාගේ ජීවිතයට ලං කරගන්න උත්සාහ කරන්න.
2: රෝසියමල නැවුම් බලාපොරොත්තු කොන්නක් පුරෝගෙන සුළඟක් වෙලා හරි ඔයා ළඟ තැවටෙන්න මටත් අවසර පන. Dream Night with Trini.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude 7ට The Welcome Show.
4: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක. 89.1
10: 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: Dream Night Night
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

තුන්වෙනි හෝරාව මේ විදිහට ආරම්භ වෙලා තියෙන්නේ. 89.1 89.3 අපි වහගෙන ඉන්නවා වගේම ඔබට මේ පැත්තට කෝල් එකක් ගන්න පුළුවන් 0112 510 510. ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න 0718 893 893. ඉතින් ආදරෙන් මතක් කරන්නේ අපේ හදවත් වලට ඔයා ගොඩක් වටිනවා. මේ හදවත ලස්සන ලස්සන වචන කියන්නේ ඔයාගේ ආදරය කතාව තුළින්. ඒ ආදරණීය කතාවට අපි මේ ලබා දෙන ඉඩ මුළු ලෝකෙටම ඇහෙන්න කියන්නේ ඒ කතාවන් තුළින් දෙයක් ගන්න තියෙනවනම් කාට හරි ජීවිතය සාර්ථක කරගන්න තියෙනවනම් ඒ කෙනාට පාඩමක් ඉගෙන ගන්න. ඉතින් අපිට ගොඩක් වැදගත් ඔයාගේ ආදරණීය කතාව. දිගටම අපිත් එක රැඳිලා ඉන්න. එකතු වෙච්ච කිහිප දෙනෙක් එකතු කරගන්න ඕනේ ලස්සන ගීතයකට. අපි හොට්ලයින් නම්බර් එකට කෝල් එක ගත්තා. කිහිප දෙනෙක් ඉන්න එකතු කරගන්න. මහනුවරින් නදී ඔන්න කෝල් එකක් ගත්තා. පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම

ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒත් එක්කම ජානකි මැසේජ් එකක් ලැබලා තියෙනවා, කළුතරින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. අපිත් ඔය දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා. ආදරය ගැන ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම පෘථිවි මේ පැත්තට මැසේජ් එකක් ලැබලා තියෙනවා, දම්පින් අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන තමයි සූදානම් වෙන්නේ. දෙකට වහගෙන ඉන්න, අහගෙන ඉන්න අතරතුරේදී හොයාට පුළුවන් ඔයාගේ ආදරය ගැනත් මේ පැත්තට කතා කරලා කියන්න. කතා කරන්න 0112 510 510ට. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ට්‍රීම් නයිට්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා
1: අයිවන් මම ඉරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා අද මං ඒ දිනුම ගන්න ආවා සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි, කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ.
3: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්
7: Travel with Supreme
8: සතියේ දවස් 5ව
9: The Welcome Show අහන්න
10: 89.1 89.3 Supreme Radio

0: මතකයන් ඔබේ සිතේ තබාගෙන
1: Dream Night Supreme Radio.

0: දන්නවාද? ආදරයට හදවත අවශ්‍යයි. නමුත් එය පවත්වාගෙන යන්න අපිට සංවාදයක් අවශ්‍යයි. මම හිතනවා මේ කතිකාව ඇත්තටම ඌමනාවෙන් වර්තමානයට කියලා. මේ සිත් වෙන සිතෙත් එක්ක, ආදරේ නාමෙන් අපිට මූණ දෙන්න වෙන මේ සිත්ති හැම එකක්ම එක්ක, මට හිතෙනවා මේ කතාව අදට හොඳ හැටි ගැලපෙනවා කියලා. ඇත්තටම ඕනිම සම්බන්ධතාවයක් ලස්සනට ඉස්සරහට අරගෙන යන්න අපිට සංවාද ඕනේ. හිතේ තියෙන දේ හංගගන්නේ නැතුව කියන්න පුළුවන් කෙනෙක් ඇත්තටම අපි හැම කෙනෙක්ගේම ජීවිතේට අත්‍යවශ්‍යයි.
1: ඇයි අපිට ආදරයක් අවශ්‍ය? ඇයි අපි ආදරේ කරන්නේ? අපේ ජීවිතේ බෙදා ගන්න ගමන් ජීවිත ගමනට සහායක් වෙන්න තමයි අපි ආදරයක් හොයන්නේ, අපි ආදරයක් කරන්නේ. කෙනෙකුට මොනයන් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් ආදරය කරන කෙනාගේ වගකීමක් ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න උදව් කරන එක. හංගන්නේ නැතුව පවසන්න. සංවාදයයි තේරුම් ගැනීමක මූලික අඩිතාලම. තනියම දරාගන්නවට වඩා දරාගන්නත් උදව්වක් ඉල්ලගන්න. තමන්ට ආදරය කරන, තමන් ආදරය කරන ඒ සුන්දර ආදරණීය කෙනාගෙන්.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඇයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: with ආශි.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ema ude 7ta
7: The welcome show.
6: Anugrahaya.
8: Meltdol. Hisarathaya una sempratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki.
9: Dengu maraantikai. දැනුවත් වී වනකලමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන.
1: අපි හැමෝම දන්නවනේ චාමර ජපානේ කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාවලට අනුව නම් ජපානේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: සතියක ආරම්භයක් සිද්ධ වෙලා අද දවසට ඩ්‍රීම් නයිට් තුලින් සමුකින යන්න වෙලා වැවිලා. හොරා තුනක් මේ විදිහට ගත වෙලා අවසන්. අපිට හෙට දවසට බලාපොරොත්තු ගොඩකුත් එක්ක යන්න වෙලා. හතේ ඉඳලා 10 වෙනකන් අපිත් එක්ක ආදරෙන් රැඳී සිටපු ඔයාට ගොඩක් ස්තුතියි. ආදරණීය හදවත පරිස්සම් කරගන්න. අපිට ගොඩාක් ඒ හදවත වටිනවා. මේ කතා බහ දිගටම කරගෙන යන්න. හෙට රාත්‍රියේදීත් ඔයාගේ ජීවිතයේ තියෙන ඒ සුන්දර කතාවට අපි ඉඩක් දෙන්න ලෑස්ති. හෙට රාත්‍රියේ 7 වෙනකොට එන්න. අපි දෙන්නා වහමු එන්න. අපි දෙන්නා එනවා මගතොටට. ඔයාව හමු වෙන්න.
1: ආදරය කියන්නේ සංවාදයක් අත්‍යවශ්‍යම මාතෘකාවක්. ආදරය ඇතුලේ අපි කලින් කිව්ව විදිහට සංවාදයක් නැත්නම් ලස්සනට ඒ සම්බන්ධතාවය අපිට ඉදිරියට අරගෙන යන්න බැරි වෙනවා. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? ඇයි අපි ආදරය කරන්නේ? අපි ආදරය කරන්නේ මොන නිසාද? ඒ කෙනාට ඇයි අපිව වටින්නේ? මේ හැමදේම අපි කතා කරලා තේරුම් බේරුම් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ආදරේ අපි නොදැනුවත්වම අපිට ප්‍රශ්නාර්ථයක් වෙනවා. එහෙම නොවේ අපි ආදරය ගැන කතා කරමු. හෙටත් රාත්‍රී 7 වෙද්දී ආදරය ගැන ආදරෙන් කතා කරන්න අපි එනවා ඔයාගේ ළඟට. ගිහින්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුබ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිතා.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

Asunavia y Tuna. Supreme Radio. Maki Hande, Maki Rata.

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

Asunavia ikä. Supreme Radio. Makihande. Makirata.

0: Supreme Radio. Make us superior.
1: Let's see if we like it.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3
1: Supreme Radio
0: Magi Hande Magi Rata

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාග

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

කරවදාල මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ත

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.